0: සුබදසනක් වෙලා උදසන හයයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩිතහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තනනිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

සුබම සුබූ දැස්සනක් මගේ චූටි පොඩිත්තු හැමෝටම. ලෝකෙ වටිනම දේ තමයි චූටි ළමයි කියලා කියන්නේ. මොකද ළමයින්ගෙන් තමයි මේ ලෝකෙ ලස්සන වෙන්නේ. ළමයි මල් වගේ කියලා කියනවනේ. එහෙම චූටි ළමයි වෙනුවෙන් තමයි සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන තියෙන්නේ. ඉතින් වෙනද වගේම අදත් පටන් ගන්න යන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන. අදත් ඔයාට අහන්න, ඉගෙන ගන්න ලස්සන දේවල් ගොඩක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් උදේ 7 වෙනකන් එක දිගටම ආව අහගෙන ඉන්න. මේ විදිහට පටන් ගන්නේ සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසන.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ.
1: අනාගතයේදී ඔබ ඔබටම ස්තුතිවන්ත වන දෙයක් අද දවසේදී කරන්න. සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා,
2: පහසු වෙලා,
3: තෑගි පැඩි වෙලා,
2: අංක එකයි ලග්න එකයි
1: සියයක්ම ඔබ යටේ,
2: අංක දෙකක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ,
2: අංක දෙකයි ලග්න එකයි
1: 2500ක් අතේ, අංක තුනට
2: 50000,
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000,
2: අංක තුනයි ලග්න එකයි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: ප්‍රේම් රේඩියෝ
1: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ
2: මම බොහොම බය වුණා. මගේ පණ එපා වුණා.
3: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
1: ඉවරයි අද.
3: ආ, කවද දැක්ක හීනේ?
2: මගේ සුදු නෝනේ අලි වැඩි මේ මන.
3: ඕවා නබුතුම ඔබට හිතට දැනෙන සිංහහන්න. සතිය දවස් පහේම දවල් එකට
0: සින්දු කැෆේ with Nimesha. Nimesha 89.1 89.3 දිවයින පුරා සිස්

0: අයිබෝ සුබදස්සනක් සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට හදවත්කම් යාකන රේඩියෝ චාරිකාවන්න ආපහවතාවක් පටන් අරගෙන තියෙනවා. අද දවස්සේ අපි එන්නේ සුන්දර බෙන්තොට පුරවරයට. ඉතින් අපිත් එක්ක මේ වැඩේට එකතුලා ඉන්න බොහොම ආදරෙන් මතක් කරන්න ඕනේ අබ හර්බල් බ්ලැක් හේන ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගකින් තමයි වාට ලැබෙන්නේ. හිසකෙස් වැටීම පාලනය කරනව විතරක් නෙවෙයි හිසකෙස් වර්ධනය කරන්නත් උපයෝගී වෙනවා කියලා ඔබට මතක් කරනවා. අබ හර්බල් බ්ලැක් හේන විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට. එතක මතක් කරන්න ඕනේ ඔයා වසරකට වරක්වත් අඩුම තරමේ ඔයාගේ කන් දෙක පරීක්ෂා කරගන්නවද? අපි කොලෙස්ටරෝල්, දියවැඩියාව, ඇස් පරීක්ෂා වගේ කන් පරීක්ෂාවත් වසරකට වරක්වත් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හොඳ ශ්‍රවණයක් අපේ දෛනික ජීවිතයට හරිම වැදගත්. විෂන් කියා හීරින් සොලියුෂන්ස් ගැනවා දන්නවද? විෂන් කියා හීරින් සොලියුෂන්ස් කියලා කියන්නේ වෙළඳ පොලේ අඩුම බිලට channel 10ක full digital hearing aids ලබා දෙන, hearing aids සඳහා ජීවිත කාලය පුරාම නොමිලේ after sales service එක ලබා දෙන, reprogramming fitting service සියල්ලම ජීවිත කාලය පුරාම නොමිලේ කරන එකම විශ්වාසදායක hearing solutions provider තමයි vision care hearing solutions provider කියලා කියන්නේ. ඒ වගේම credit card installment හරහාද ඔයාට ලබා ගන්න හැකියාව තියෙනවා. ඉතින් අදම ඔයාට ආසන්නම vision care ශාකාවට ගිහින් කන වගේම කන් කලාඳුරු පරීක්ෂණයත් නොමිලේම කරගන්න පුළුවන් ඔයාට මේ ලැබෙන කූපන් පතෙක්. ඉතින් ඇස් දෙකත් පරීක්ෂා කරගන්න පුළුවන් කියලා මතක් කරනවා. එතක මතක් කරන්න ඕනේ අපිත් කියනවා ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම අලුත් සුවඳ 6කින් පවර් ජෙල් තාක්ෂණය නිසා සුවඳ දින 30ක් පුරා දිගුකල් පවතිනවා. රෝස් ෆ්‍රෙෂ් බ්ලොසම්, ජස්මින් ෆ්ලෝරල් ඩිලයිට්, සී බ්‍රීස්, ලැවෙන්ඩර් බ්ලූම්, බෙරි රෂ්, ලෙමන් ටැංගි ඩිලයිට් සුවඳ සමගින් ඔයාගේ නිවසට, බාත්රූම් එක, එහෙමත් නැත්නම් ඔයාගේ මෝටර් රථය නැවුම් සුවඳකින් සුවඳවත් කරන්න සරසන්න ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් එක්ක ඔබටත් පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ විදිහට තමයි අනුග්‍රහක බවතුන් අපිත් එක්ක එකතුලා ඉන්නේ. එහෙනම් ඉතින් ඔයාලට තියෙන දවස පුරාවට මේ ෆිමසුන වේදශම එකෙන් අසුන වේදශම තුනෙන් සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. චූටි ළමයි හරිම දක්ෂයි කියන කතාව නම් හරියටම හරි. මම එහෙම කියන්නේ මොකද? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩංගේ උදෑසනේ විසේකාර පොඩ්ඩ විශේෂාංගයට ගොඩාක් චූටි පැටව් දක්ෂතාය වෙනවා. ඉතින් මේ ඒ විදිහට දක්ෂතාවයක් අපිට එවපු තවත් පොඩිත් එක්ක. විසේකාර පොඩ්ඩෝ.
1: මම තෙනුලි දංසදී මම ඉදිරිපත් කරන්නේ සින්දුවක්.

හරිම ලස්සනයි. අපිව අහගෙන ඉන්න චූටි ඔයාලටත් පුළුවන් ඔයාලගේ දක්ෂතාවයක් අපිට එවන්න. කොහොමද අපිට එවන්නේ? හරිම සරලයි. ඔයාගේ අම්මට හරි තාත්තට හරි කියලා ෆෝන් එකෙන් 0718 89 89 3 කියන අපේ වට්සප් නම් එකට ඔයාගේ නැටුමක් හරි සින්දුවක් හරි කතන්දරයක් හරි සද්ද නැති තැනකට ගිහින් රෙකෝඩ් කරලා එවන්න. අපි ලෑස්ති වෙලා ඉන්නවා ඒ දක්ෂතාවය මුළු ලෝකෙටම එළි දක්වන්න.

0: Supreme Radio. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: දන්නවද මේ වෙනිසුවෙලාවත් ගලසියර තිබ්බ කියලා?
2: වෙනිසුවෙලාවේ ගලසියර තියෙනවා අහලා තියෙනවා.
1: වෙනිසුවෙලාවට අයිති වෙලා තිබ්බ අවසාන ගලසියරයත් ඔන්න දියවලා ගිහින් තියෙනවා කියලා ආරංචි වුණා. ලා කොරෝනා කියලා කියන්නේ වෙනිසුවෙලාවේ තිබ්බ අන්තිම ගලසියර කොටස චාමර.
2: අවසාන ගලසියර කොටස.
1: ඔව් අවසාන ගලසියර කොටස. වෙනිසුවෙලාව වගේම තවත් බොහෝ රටවල් තියෙනවා චාමර තමන්ගේ ගලසියර් ප්‍රමාණය හිමි වෙච්ච. මේක සිද්ධ වෙන්නේ වැඩිපුරම මේ අපි කරන දේවල් නිසාම තමයි. දේශගුණික වෙනස් වීම නිසාම තමයි.
2: ඔව් කියන්නේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ග්ලැසියර් දිය වෙන්නේ නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
3: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
0: Mixing, mixing, mixing, mixing the සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් Supreme Radio Weekend Request.
3: ඔයාගේ request එක 0718 89 89 3ට WhatsApp කරන්න. Call කරන්න 0112 510 510ට.
0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
4: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිළි නිරන්තරයෙන් වසා තබන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
5: සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදැසන අහන චූටි පොඩිත්තු දන්නවා අපි ඔගොල්ලොන්ට ලස්සනම ලස්සන භාෂා දෙකක් හරිම ලස්සනට කියලා දෙනවා කියලා. එවිතරක් නෙවේ, ඔයාට අපින් ජපන් භාෂාවයි ඉංග්‍රීසි භාෂාවයි හරිම සරලව ආස හිතන විදියට ඉගෙන ගන්නත් පුළුවන්. අද අපි චූටි පොඩිත්තන්ට කියලා දෙන යන්නේ අපිට නිතර කතාබහ කරනකොට අවශ්‍ය වෙන වචන කීපයක් අපි ජපන් භාෂාවෙනුයි ඉංග්‍රීසි භාෂාවෙනුයි කියන්නේ කොහොමද කියලා. මේ විදිහට පටන් ගන්නෙ සුප්‍රීම් රේඩියෝ ලැංග්වේජ් පාසල විශේෂාංගය. හරියට අහගන්න, හොඳට ඉගෙන ගන්න.
6: C for cat and C for cup. K k k.
0: පුඩ්ඩන්ගේ ලැංග්වේජ් පාසල. පියාඹනවා.
7: තොබිමස්. ෆ්ලයින්.
0: විනෝද වෙනවා.
7: අසොබිමස්. එන්ජොයින්.
0: උගන්වනවා.
7: ඔෂියේමස්. ටීචින්.
0: අවදි කරවනවා.
7: ඔකිමස්. වේකින් අප්.

0: Supreme Radio.
1: සුපිම් රඩිය පොඩ්ඩයින්ග දැසන අහන චූටි පොඩිත්ත දන්නවා සිකුරාද දවස අපිට හරිම විශේෂයි. ඒ මොකද සිකුරාදර තමයි කතන්දරයක් අපි ඔගොල්ලන්ට කියල දෙන්නේ. අදත්තින් කතන්දර සිකුරාද අහගෙන ඉන්න වාට පුළුවන් ලස්සනම ලස්සන කතන්දරයක් අපෙන් අහන්න. එනම් ඉතින් මේ විදිර පටන් ගන්නේ සුප්‍රීම් රඩියෝ කතන්දර සිකුරාද.
2: දැනමුතුකම් ඔවදන් ගුරුහරුකම් එක්ක කතන්දර සිකුරාදා කතන්දර සිකුරාදා.
3: ඔන්න පුංචි යාළුවනේ, එකමත් එක රටක හිටියා කම්මැලි බූරු පැටියෙක්. මේ බූරු පැටියා හැමදාම උදේට එයාගේ ගමරාලත් එක්ක පොළට යනවා ලුණු විකුණන්න. හැබැයි ඉතින් මේ බූරු පැටියා මේ වැඩේ කරේ හරිම කම්මැලිකමෙන් වගේම තමයි හරිම අමාරුවෙන්. මොකද මේ ලුණු ගෝණි හරිම බරයි. දවසක් මේ ගමරාලත් එක්ක උදේට පොළට යනකොට මේගොල්ලන්ට හැමදාම ගඟ මැද්දෙන් තමයි යන්න තියෙන්නේ. මේ බූරු පැටියව එක සැරයක් මේ ගඟ මැදින් යනකොට කකුල පැටලිලා වැටුණා. වැටුණට පස්සේ අර පිටේ තියන් හිටපු ලුණු ගෝණි වල ලුණු ඔක්කොම ටික දිය වුණා. බූරු පැටියා නැගිටිනකොට හරි පුදුමයි, මෙන්න පිටේ තිබ්බ ගෝණි වල බර සැහැල්ලු වෙලා. බූරු පැටියා හිතාගත්තා, මේක නම් හොඳ සෙල්ලම තමයි, මට වැඩි මහන්සියකුත් නැහැ, හැමදාම මෙතනින් යනකොට මම වැටෙන්න ඕනි කියලා හිතාගත්තා. හැමදාම ඉතින් ওই සෙල්ලම තමයි මෙයා කළේ. ගමරාලට තේරුණා මේ බූරු පැටියා කරන කපටි වැඩේ ගැන. දවසක් ගමරාල හොඳ වැඩක් මං කරන්නම්කෝ කියලා හිතලා වෙනද පටවන ලුණු ගෝණිනේ. එදා පුළුන් ගෝණි තුනක් බූරු පැටියාගේ පිට උඩ පැටවුවා. ඔන්න ඉතින් සුපුරුදු විදිහටම ගඟ ළඟට ආවා. බූරු පැටියාට

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I burst the bodas back of allow udasana hada.
3: Supreme Radio the welcome show.
1: Satya divas pahema. Udaye hatata.
3: The welcome show.
4: Anugrahaya.
5: Wartha apita wartha tabene koti 8 NLB tanadita hane lutrayye rupiyal koti 13.98 ikma u dewanta supirita aga laba dibin. Rathi samvardhaneta dewanta shaktiyak wemin obat dinawa ratat dinawana jatiye mahatana sampatha tanadita hane biladigena obat koti patiye kuwan.
6: Engineerwek widiyata mudalata wada pramithiya mage වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
7: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: 89.1 89.3 Supreme Radio.

අද වැඩ ගොඩාක් කළා අපි. ජපන් ඉගෙන ගත්තා, ඉංග්‍රීසි ඉගෙන ගත්තා, ලස්සන කතන්දර ඇහුවා. ඒ විතරක් නෙවෙයි, චූටි පොඩිත්තන්ගේ දක්ෂතාවත් බැලුවා. එහෙනම් ඉතින් අදට සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් යුදැසන ඉවර කරන්න තමයි යන්නේ. ආපහු අපි හම්බ වෙන්නේ ලබන සඳුදා. සතියන්තයක් එනවනේ, සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම මතකතෝ මොනවාරි ඉගෙන ගන්නත් ඕනේ. එහෙනම් ඉතින් සතියන්තේ සෙල්ලම් කරලා පාඩම් කරලා සතුටින් ඉන්න ඕනේ. මගේ චූටි පොඩිත්තු හැමෝටම සුබම සුබ සතියන්තයක්.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: You're listening to The Welcome Show.
2: අනුග්‍රහය
3: එන්න රුපියල් 40

0: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල
1: මෙල්ටෝල් හිසරතය උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: උදහතයි විනාරියටයි දැන් බලාව සුබදැසනක් හැමෝටම සුබදැසනක් ශාමරයි බොහෝ වේවා.
1: අයිබෝන්නිපු අයිබෝවන් සුබ දෑසනක් සුබ දවසක්.
0: අද ජුලි මාසයේ 31 වෙනිදා, ඒ කියන්නේ මේ මාසේ අවසාන දවස. මේ මාසේ අවසාන දවස සිකුරා දැන් ඉවරනවා නේද?
1: ඒකනේ.
0: ඒකනේ සිකුරා දැන් ඉවරයි.
1: කියලා මැනලා නේද ගාන්ට ඉතින් වැඩේ කරලා තියෙන්නේ.
0: හැබැයි ඉතින් හැමෝම දුකින් ඉන්නේ.
1: ඒ මොකෝ?
0: පොයක් මැදට දාපු නිසා. පොඩ සතියන්තයට ලඟ වෙන්න නැතු හිටපු නිසා ගොඩක් අය දුකින්.
1: කොහොම හරි වැහි දෙයියෝ නැවතත් කරුණා කරනවා කියලා තමයි අදත් කියලා
0: තියෙන්නේ.
1: බස්නාහිරට සබර්ගමුව වයඹ පළාත්වල මහනුවර නූරලිය ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති වෙනවා කියලා තියෙනවා. ඒ වගේම ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි කාලෙකින් තමයි 100ට වැඩි වැස්සක් ඇති වෙනවා කියලා ඔන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුටින් ටිකක් කියන්නේ. හරි. අනුරාධපුරයේ වගේම හම්බන්තොට දිස්ත්‍රික්ක වලටත් වැසි ස්වල්පයක් ඇති වෙන්න පුළුවන්ලු.
0: මං ඊයේ කිව්වනේ චාවර, මං කියපේක අහගෙන ඉඳලා.
1: ඔව් කියන්නේ වාහප කියපේක තමයි මේ මේවා කරලා ඇත්තේ මං හිතන්නේ.
0: මං කිව්වනේ පොඩ්ඩක් චුට්ටක් විතර වැස්සක් මේකයි. මං කියපේක අහගෙන ඉඳලා වෙන්න පුළුවන්. හැබැයි ඔන්න නිකන් හරි ඒ පැත්තේ මේ අස්සොර එහෙම නෙලනවා නම් මම දන්නේ නැහැ. මම මොකද දන්නේ නැහැ. මං ඊට පස්සේ කිව්වා.
1: ඉතින් බාර ගන්නවා.
0: නෑ මං ඊට පස්සේ කිව්වා එහෙම එහෙම තියනවා නම් එපා කියලා. හොඳේ ඔයාලා මේ එහෙම වැස්සොත් නම් ඔන්න තරහයි ඈ.
1: කොහොම හරි ඉතින් මේ දීවර ප්‍රජාවටත් නිකන් සැලකිල්ලෙන් ඉන්න කියලා අපි දැක්කා කියලා තියෙනවා ඉතින් නේද?
0: ඔව්.
1: වැසි තත්ත්වයේ වැඩිවීමක් තියෙනවා සහ සුළං ප්‍රවාහයේ වැඩිවීමක් තියෙනවා. පැය කිලෝමීටර 45ක 50ක වගේ සුළඟක් එන්න පුළුවන් කියලා තමයි කියලා තියෙන්නේ. හම්බන්තොට සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්ක වලත් සුළං තත්ත්වයේ තියෙනවා කියලා තියෙනවා. ඉතින් හොඳයි වැස්ස වැඩෙන එක හොඳයි නේද? ඉතින් මොනවා කරන්නද? වැස්සත් ඕනි. ගොයන් කපා ගන්නත් ඕනේ. ප්‍රශ්න ගොඩයි ඉතින් නේද? ඒ ඇස්සේ වීමිලේ ප්‍රශ්නේ තාම ඉවරයක් නැහැ. අමිතුමා යනවා යනවා ඉතින් නේද? ගිහිල්ලා ගොවි සමිති සාමිකව හම්බෙනවා. සාකච්ඡා ගොඩයි ඉතින්.
0: සාකච්ඡා නම් හැමතැනම වෙන්නේ චාමර. සාකච්ඡා හැමතැනම වෙනවා ඉතින්. ඒ වෙලින් ඉතින් විසඳුම් හම්බ වෙන්නේ ඉතින් හරි පොඩි ප්‍රශ්නයකට විතරයි ඉතින්.
1: ඉතින් අද දවසේ ජීවිතේ විරවිරෙන් දිරන සූදානම් වෙනවාට සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අපි හදවතින්ම වෙනදා වගේම. ජාතික ලොතරැයි මණ්ඩලයේ ඉන්න අපිත් එක්ක මේ ගමන යන්න.
0: අයි මොන ප්‍රශ්නම නැත් ඉතින් අපේ වටන්න බෑ ජාතික ලොතරැයි මණ්ඩලත් එක්ක අපේ එකතුනා කියලා කියන්නේ ඉතින්. මොකද ඉතින් අපි ශක්තිමත් වෙන්නේ ආර්ථික මේ විදිහටනේ චාමර.
1: සල්ලි
0: වලින් ශක්තිමත් වෙන්නේ. එතකොට ඉතින් කමක් නැහැ මොකක් හරි කරගෙන අපිට ඉන්න පුළුවන්කම තියෙනවා. ඒ අතරේ වර මතක් කරන්න ඕන උන කැස්ස හෙම්බිරිසාව එහෙම ඇවිල්ලා අපිව අඩපණ කරන්න හදනවා නම් ඔය අනිවාර්යෙන්ම මෙල් ඩෝල් ගන්න ඕනේ. මොකද සමහර වෙලාවට සමහර මිනිස්සුන්ට වඩා දරුණු යන ඔය ඔළුව කැක්කුව. ඉතින් ඒ වෙලාවට මෙල් ඩෝල් අනිවාර්යෙන්ම ළඟ තියාගන්න. මෙල් ඩෝල් ළඟ තියාගත්තොත් එහෙම ඔයාට ඉක්මන් සහනයක් ගන්න පුළුවන් කියන එක මතක් කරන ගමන් අපි සිකුරාදා රික්වෙස්ට් ෆ්‍රයිඩේ. හැබැයි ඉතින් අපිට රික්වෙස්ට් ඩේ අපි දිගටම සින්දු දෙනවා කතා කියලා.
1: රික්වෙස්ට් කරත් හොඳට තියෙයි අපි නේද? එහෙනම් ජය වේවා සුබ දවසක් හැමෝටම උදේ 10 වෙනකන් එකතු වෙන්න. ද වෙල්කම් ෂෝ සමග මං ශාමර
0: මම නිපුරිකා.

0: අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ මගේ හද මගේ රට.
1: අනාගතයේදී ඔබ ඔබටම ස්තුතිවන්ත වන දෙයක් අද දවසේදී කරන්න.
2: සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ.
1: සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන ඔබ
2: ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
2: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: බෑක් ටු බෑක් සින්දු අහන්න
4: Let's go
0: Every weekday at 4 p.m. Dimpur Town with Ashi Ali Magu Tuta Samavita Obolanga Randena Abhi Hadin Hada Yaakaramin Gamin Gamata Nagarin Nagarayata Navatat Obolangatama
1: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
0: දොරින් දොරට මඟ දිගට මුළු රටට
1: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
0: අද බෙන්තොට අනුග්‍රහ
1: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකින් නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැව සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
0: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777-7676-76 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි
1: ඔබේ සුපර්මාකට් එක විසී කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777-206-1032
5: ජීවිතේට සිහින තියෙනවා NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක් මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම තයාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා
6: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක තියාගෙන මුදලකුත් ඒ වගේම ප්‍රථම තියාගය කොටි දෙකම ආවේ. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ හැමදාම ටිකට් 500ක් ගන්න. ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
5: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB
7: 89.1 Supreme Radio Supreme Radio Supreme Radio Wakil Anda Wakil Rakyat

0: එක දිගට රස මවන අපේ තානේ මෝනිං ෂෝ එක. The Welcome Show.
1: උදේ 7:00 22 දැන් වෙලාව.
2: මතක් කරන්න දේවල් ගොඩක් අපිට තියෙනවා. සිකුරාදා කියලා නිකන් ඉන්න බෑ අපිට.
1: බෑ බෑ. එහෙම මේ නිකන් ඉන්න මොකෝ අපිට නිකන් ඉන්න පඩි ගවන්නේ නැහැ නේ කියලා බොසන් ඉන්නවා නම් කියන්න
2: පුළුවන්. දැන් මේ විශේෂම යුරෝපීය රටවල් වල මේ උෂ්ණත්වය දරා ගන්න බැරුව බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වෙලා තියෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන විදිහට නේද?
1: ඔව්.
2: ජර්මනිය වගේ ප්‍රදේශවලත් ඉතා විශාල පිරිසක් මිය ගිහිල්ලා තියෙනවා. මේ බොහෝ දිනක ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අවුරුදු 75ට වැඩි පුද්ගලයන් කියලා තමයි කියන්නේ. ඒක නිසා මේ නොයුරු විදිහේ උෂ්ණත්වයකට මුහුණ දෙන්න, දැඩි හිරු රශ්මියකට මුහුණ දෙන්න විශේෂම යුරෝපීය රටවල් වල සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි වගේ නෙවෙයි දරා ගන්න ටිකක් අමාරුයි යාර නේද? හිරු රශ්මිය අපි නම් ඉතින් මොනවද නේද? අවුව
1: තියෙන කාලේ කරකොට්ටම් වෙනවා. ඊට පස්සේ ආපහු මේ
2: මොනවාද වහින කාලේ
1: තෙත වරියන් වෙන්න කියලා කියන්නේ අපි මේ විදියටම වහිනවා.
2: ඒ කියන්නේ මේ මම දැක්කනේ පුයේ රටවල් වල කොච්චර මේ නගර සිසිල්මනය කරන්න යාලු උත්සාහ කරනවාද කියලා නේද? අර මේ බවුසර රටවලින් හැම ගෙනල්ලා වතුර ස්ප්‍රේ, අපි කියන්නේ ස්ප්‍රේ කරනවා වගේ කරනවා මේ හැමතැනටම නගරවල වල පාරවල් වල වීදි වලට. ඉතින් එහෙම තමයි කොහොම හරි යාලු උෂ්ණත්වය පාලනය කරගන්න උත්සාහ කරන්නේ. අපිත් නම් කියලා තියෙනවා අපි ඕනි අභියෝගයකට දැන් ලෑස්ති කියලා ආපදා කළමනාකරණ අංශය කියලා තියෙනවා මොන තත්ත්වයවත් අපි සූදානමින් ඉන්නවා කියලා.
1: ඒක නම් ඉතින් හොඳයි. ඉතින් එහෙම
2: හොඳයි හොඳයි.
1: සූදානම
2: හොඳයිනේ. ඕ මොන දෙයක් වෙන්න හරි කාලගුණය ගැන දේශගුණය ගැන කියන්න බෑනේ ඉතින් නේද? හැබැයි ඉතින් කියන්න පුළුවන් එක දෙයක් තියෙනවා. ඒ තමයි ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලයනේ.
1: අනිවාර්යෙන් ජාතික ලොතරැයි මණ්ඩලය ගැන කියනවා කියලා කියන්නේ අනිවාර්යෙන්ම මේ අපිට වාසි දෙනවා කියන එක ඔයා දන්නවනේ. මොකද ජාතික ලොතරැයි මණ්ඩලය කියනකොටම අපිට මතක් වෙන්නේ ඇදෙයිද කියලා හැඟීමක්නේ. ඇදෙනවා ඇදෙනවා ඇදෙනවා. ඔයා බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඔයා අද සම්පත ගන්නවා නම් අනිවාර්යෙන්ම වැඩි වැඩියෙන් මුදල් ඔයාගේ කරගන්න පුළුවන්කම තියෙනවා. ලක්ෂයේ තෑගි වාට ගන්න පුළුවන් අද සම්පත ගතොත් එහෙම. මොකද එදා වියදමට වාට අද සම්පත තියෙනවා කියන එක අමතක කරන්න එපා.
2: මහජන සම්පත දිනුමාරයෙන් තමයි ජයග්‍රාහකයෝ
1: තෝරගන්නේ.
2: එතකොට ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගලපන්න රුපියල් 250,000ක් තියෙනවා.
1: ඒකනේ.
2: අවසාන අංක 4ට රුපියල් 50,000යි, අවසාන අංක 3ට රුපියල් 4,000ක් වගේම තවත් සුතෑගි තියෙනවා. මෙතනින් අතර වෙන්නේ නැහැ. ඉතින් අද වියදමට කියාවම ලොතරැය තමයි අද සම්පත ලොතරැය කියලා කියන්නේ. ඔය කවුරු මොනවා කිව්වත් ඔයාගේ ජීවිතේ ගොඩ දා ගන්න අද දවසේ තියෙන ප්‍රශ්න ටික අඩු කරගන්න. දැම්ම යන්න ජාතික ලොතරැය මණ්ඩලයේ ලොතරැය කූඩුවක් ළඟට ගිහිල්ලා අද සම්පත ලොතරැයක් ගන්න.
1: අද සම්පතේ පැත්තෙන් ඔයාට වාසනාව අරන් එද්දී අද සම්පතෙන් ඔයා ගන්න මුදල් ටික විතරක් නෙමෙයි, ඔයා හම්බ කරන මහන්සියලා හම්බ කරන සල්ලි ටික තියෙනවානේ. අන්නේ සල්ලි ටිකෙන් ඔයාට බඩකට පිරෙන්න කන්න අමුද්‍රව්‍ය හොයාගන්න පුළුවන් තැනක් තමයි කසාගලේ ග්‍රීන් සුපර් කියලා කියන්නේ. මොකද කසාගලේ ග්‍රීන් සුපර් එකේ අඩු ගානකට ඔයාට නැවුම් දේවල්, ඒ වගේම ප්‍රමිතියෙන් යුක්ත දේවල් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් යන කසාගලේ ග්‍රීන් සුපර් එකට ශාකා තියෙනවා මාතලේ, අතුරුගිරිය, කඩුවෙල, ගනේමුල්ල, නාරම්මල, ගම්පල කියන තැන්වල. ඔයාට ශිකන් හාල්, සීනි, පිටි, එතකොට පරිප්පු, අලලුණු, මේ හැම දෙයක්ම ඔයාට ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තවත් ශාකා මේ අවුරුද්දේ ආරම්භ කරන සූදානම් කියලා තමයි ඕන් සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා ඔයාට බය නැතුව කසාගල ග්‍රීන් සුපර් එකට යන්න පුළුවන්කම තියෙනවා. සමහර සුපර් මාකට් එකට යන්න බයයිනේ චාමර, ලොකු ගානක් යයි කියලා හිතනවානේ. ඔය බය වෙන්න එපා. කසාගල ග්‍රීන් සුපර් එකට ගියා කියලා ඔයාට එහෙමනම් වෙන්නේ නැහැ. අතනමැදියන්ට ගෙවන ගාන ඒගොල්ලෝ කපා හැරලා තියෙන නිසා ඔයාට අඩු මුදලකට ලබා ගන්න පුළුවන්කම තියෙනවා.
2: අපි මෙතන මේ නිරන්තරයෙන් මේ අතරමැදියෝ කියලා කියන්නේ. ඉතින් අපි දන්නවා අපේ වෙළඳපොළ පවතින ගොඩක්ම නේද අතරමැදියන්ට අපි වැඩිපුර ප්‍රමාණයක් ගෙවන්නේ. මෙයාලා මේ ආනයන කරන දේවල් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මෙයාලම තමයි ආනයන කරන්නේ ඍජුවම. ඒ නිසා අර එයාලට තවත් කට්ටියට යොදවන්න තියෙන මුදල් අපෙන් අය කරන්නේ නැහැ. ඒ නිසා ඊටම සාධාරණ ප්‍රමිතිගත විදිහට තමයි මේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වගේම ග්‍රොසරි අයිටම් හැමදේම කසාගල ග්‍රීන් සුපර් එකෙන් ගන්න පුළුවන් කමක් තියෙන්නේ. දැනට ශාකා 6ක් තියෙනවා. තවත් ශාකාවන් ළඟම නගරවල ඉක්මනින්ම ආරම්භ කරන වැඩේ පටන්ගෙන
1: තියෙනවා.
2: හරි. ඉක්මනට යන්න ඉතින් පවුල හැමෝමත් එක්ක මේ සුපිරි වෙළඳ සැල් ජාලය අත්දැකීම විඳගන්න.
1: ඒ අතරේ ශාමර දැන් අපිට මේ අවුරුදු 13ක් තිස්සේ හොඳ අධ්‍යාපනයක් ලබා දෙනවානේ. ඒ කියන්නේ ලංකාවෙන් අපිට හොඳ මේ පාසල් අධ්‍යාපනයක් ලබා දෙනවා. සමහර විෂයන් තවත් ඇතුළත් වෙන්න ඕනේ. ඊට අමතරව නිදහස් අධ්‍යාපනයට පින් සිද්ධ වෙන්න අපි කොහොම හරි අවුරුදු 13 ගෙවා ගන්නවා ශාමර. අවුරුදු 13 මේ අපි ඉගෙනගෙන විභාග පාස් කරලා අපිට අවශ්‍ය කරන, ඒ කියන්නේ වෘත්තීය මට්ටමකට යන්න සුදුසුකම් අපි එතනින් ලබා ගන්නවා. ඊට පස්සේ එතනින් එහාට තමයි අපි තීරණය කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට අපි තේරෙනවා නම්, ඒ කියන්නේ ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට අපි තේරෙනවා නම් ඔන්න එකත් හොඳයි. හැබැයි හැමෝටම රාජ්‍ය විශ්වවිද්‍යාලවල තේරෙන්න බෑනේ ශාමර.
2: බෑනේ බෑනේ.
1: සමත් වෙනවා. හැබැයි සමත් වෙන හැමෝටම රාජ විශ්වවිද්‍යාල වලට යන්න හම්බ වෙන්නේ. ඒක තරගයක්. ඉතින් ඒ තරගෙන් දිනන කට්ටිය තමයි රාජ විශ්වවිද්‍යාල වලට යන්නේ. ඉතින් එහෙම
2: යන්න කඩේමක්නේ තියෙන ජීවිතේ.
1: කඩේමක්නේ. එහෙම යන්න බැරි කට්ටිය හොයනවා කොහෙටද මම යන්නේ? මම අධ්‍යාපනය ගන්නේ කොහෙන්ද? මම ඒවල සමත් වෙලා ඉන්නේ. සමත් වුණත් මේ තියෙන තරගකාරී වටපිටාවත් එක්ක මට හොඳ අධ්‍යාපනයක් ලබා ගන්න නම් සමහරට ලොකු මුදලක් වෙන් කරන්න පුළුවන්.
2: ඔව් දැන් ලංකාවේ වුණත් පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න ඉතා විශාල මුදලක් ඔයාට. ඔය අවුරුදු ගානක කාල සීමාව තුළ ඔයාට යොදවන්න සිද්ධ
1: වෙනවා.
2: ඒ නිසා දැන් සමහර අය බලනත් එච්චර මුදලක් යොමු කරන එකේ මම විදේශ අධ්‍යාපනයකටම යොමු වෙනවා. තව මොකද තව ටික ගානේ ගෙවන්න තියෙනවා වගේ අදහස් වල සමහර ඉන්නවා වෙන්න පුළුවන්. ඉතින් ඔය කවුරු කොහොම මොනවා හිතාගෙන හිටියත් දැන් ඉතින් ඔන්න චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඔයාට පුළුවන්කමක් තියෙනවා පූර්ණ සහ අර්ධ කාලීන ශිෂ්‍යත්ව සමග අධ්‍යාපනය ලබන්න අවස්ථාව උදා කරගන්න.
1: ඒක තමයි විශේෂම කාරණාව වෙන්නේ. ඔයාට පූර්ණ අර්ධ ශිෂ්‍යත්ව ලබා දෙන නිසා ඔයාට ලොකු ගාණක් වැය කරන්න ඕන වෙන්නේ නැහැ. වැය කරන්න ඕන ගණන් මොන වගේද? ඔයාට පියදම් කරන්න ඕනේ මොන වගේ දේවල් වලටද? ඒකත් කොච්චර ගාණක්ද? සමහරු හංගහංගන චාමර ගණන් කියන්නේ. සමහරු ඔන්න කියනවා නෑ මෙච්චරයි යන්නේ. ඊට පස්සෙ ඔන්න ඒක දැම්මම පස්සේ තව ටික දවසක් ගියාට පස්සේ ආනේ මෙච්චරකුත් දෙන්න වෙනවා. එහෙමනේ කියන්නේ සමහර කට්ටිය. ඒක දැන් වැඩේට ලොකු ගාණක් සල්ලි දීලා ඉවර නිසා ඒගොල්ලන්ට වෙන කරන්න දෙයක් නැති නිසා හතර වටින්ම ණය වෙලා සමහර ආයතන වලට දෙනවා. හැබැයි ශ්‍රී ලංකා এডুকেෂන් එහෙම නෑ. යාළ කෙලින්ම කියනවා අර්ධ ශිෂ්‍යත්වයක් නම් කොහොමද ගෙවන්නේ? පූර්ණ ශිෂ්‍යත්වයක් නම් ඔයාට මොන වගේ දේවල් වලටද ගෙවන්න තියෙන්නේ?
2: ඔව්. දැන් මේ ශිෂ්‍යත්ව හම්බෙන්නේ ඔයාලට ඔයාගේ මූණ බලලා නෙවෙයි ශිෂ්‍යත්වද
1: වෙන්නේ. නේද?
2: ඔයාගේ උසස් පෙළ සමත් වෙන්න ඕනේ. ඒ වගේම එතන තියෙනවා විශේෂයෙන්ම තෝරගන්න ක්‍රමවේදයක්. ඉන්ටර්විව් කරලා තමයි ඔයාලව ඇතුළත් කරගන්නේ.
1: එක්සෑම්
2: එකක් තියෙනවා. ඉතින් ඒ සම්මුඛ පරීක්ෂණ තියෙනවා. මේ සියල්ලම විනිවිද භාවයෙන් තමයි ශ්‍රී ලංකා এডুকেෂන් එක අරහස ඉද එයාලට ඕනි ඕනි අය තෝරගන්න බෑ. රාජ්‍ය විශ්වවිද්‍යාල චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ගැලපෙන අය තමයි තෝරගන්නේ.
1: ඔව්.
2: හරි. පාඨමාලාව රසක් තියෙනවා ඉතින් නේද?
1: ඔව් පාඨමාලාව රසක් තියෙනවා. කිමිකල් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඒ වගේම කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, ඒ වගේම බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේම තවත් බොහෝ උපාධි ඔයාලට හදාරන්න පුළුවන්කම තියෙනවා.
2: ඉතින් මේ 28-29 වෙනිදා පහවුණු දවස් කිහිප දෙකේදී තිබුණා සම්මුඛ පරීක්ෂණ ශිෂ්‍යත්ව 100ක් වෙනුවේ. තවත් අවස්ථාව තියෙනවද දන්නේ? කතා කරලා බලන ડોક્ટર වාගේට මේ දැම්ම එම නොවුනත් තිබ්බ හෝ නොවුනත් තවත් පාඨමාල රසක් තියෙනවා. මෙන්න නම් එක ડોક્ટર වාගේට කතා කරන්න වැඩි විස්තර දැනගන්න.
1: 077 290 290 077 290 290 290. අනික ශ්‍රී ලංකා এডুকেෂන් එක තියෙන්නේ ජයවර්ධනපුර රෝහලේ B gate වසල. ඉතින් ඔයාලට ලේසියෙන් හොයා ගන්න පුළුවන්කම දෙනවා. ගිහිල්ලා බලන්න ඔයගේ හීන පාට කරගන්න. හීන පාට කරන මහා ලොකු ගානක් සමහරවට වඩ දෙන්න ඕනේ නැහැ. චීනට ගිහිල්ලා ඉංග්‍රීසි මාධ්‍යෙන් ඔයාට මුළු ලෝකෙම පිළිගත්තු හොඳම උපාධියක් චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලින් අරන් විශ්වවිද්‍යාල වලින් අරන් එන්න තමයි ශ්‍රී ලංකා এডুকেෂන් ඔයාව චීනෙට යවන්නේ. හරි දීකමතක් කරන්න එපා.
2: අනිවාර්යෙන් අනිවාර්යෙන්. එහෙනම් ඉතින් අපි ගීතයක් අහන්න තමයි ලෑස්ති වෙන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රෙගන්සස් දැන් අලුත් සුවඳ හයිකින් පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දින දිහක් පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් රථයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රෙගන්සස්
2: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6018 22
3: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
4: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
3: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද ඇඳුම්ද සපත්තුද අරවද මෙව්වද එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
5: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
3: මොන වර්ගයෙන්ද?
5: හොඳ වර්ගයකින්.
3: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි Melva GI box bar.
6: Melva මෙති දන්න කියන GI box bar.
7: අයියෝ, හීනයක්ද දැක්කේ? ප්‍රාදේ
8: මම බොහොම බය වුණා, මගේ පණ හිපා වුණා.
9: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
7: ඉවරයි අද.
9: ආ, කවද දැක්ක හිනේ?
10: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මට
9: ඕවා දබුමවක හිතට දැනෙන සිංහන්න සතිය දවස් පහේම දවල් එකට
11: සින්දු කැෆේ විත් නිමේෂා.
12: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
13: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිළි නිරන්තරයෙන් වසා තබන්න.
12: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
14: 89.1 89.3
12: Supreme Radio.

0: රස පෙරඩු කතා අරගෙන උදෙන්වා. The Welcome Show. සමහර ළමයි ශාමර මේ අම්මේ මට කියන්න දෙයක් තියෙනවා කියලා කියනකොටම අම්මට ඔලුව කැක්කු වෙනවා
1: අනිවාර්යයෙන්ම.
0: මොකද දන්නවෝ එහෙම කියනකොටම අනිවාර්යයෙන් මොකක් හරි එකක් තමයි මේ කියන්න ලෑස්ති වෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවට අනිවාර්යයෙන්ම අම්මා කෙනෙක් නම් මන්න කියන්නේ මෙල්ලෝල් එකක් බීලම වාඩි වෙන්න කෝකටත්. මොකද ඉතින් ඔය ඔලුව කැක්කුව දලා ගන්න අමාරුයි. මොකද සමහර ළමයි ඒ තරමටම ඔලුව කැක්කුම අරන් ඉන්නේ. විශේෂයෙන්ම ඔය සමහර පිරිමි ළමයි කරන්නේම නහයට අහන්න ඇති වැඩනේ ඉතින්.
1: සමහර ළමයි දැක්කහම තිය ඔලුව කැක්කුම වගේ තමයි දින්නේ. ඔලුව කැක්කුම සමානයි සමහර ළමයි.
0: අනික දැන් හිතන්නකෝ පොඩි ළමෙක් ගෙදර ඉන්නවා නම් කියලා. පොඩි ළමෙක් ගෙදර ඉනවා නම් අනිවාර්යයෙන්ම අම්මා ඉන්නේ දවසම නිකන් අර මේ මොනවාද අර කාලි වරම් වරගෙන වගේ තමයි අම්මා දවසම ඉන්නේ. එතකොට ඔලුව කැක්කුම එක හරි සාමාන්‍යයි. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම අම්මලා වුණාන් පස්සේ ඔයාටත් වෙනමම මේ මෙල්ඩෝල් තියාගන්න ඕනේ. මේක පැරසිටමෝල් විශේෂයක් නිසා කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. ඒ නිසා මෙල්ඩෝල් අරගන්න ඔලුව කැක්කුම වෙන්න පුළුවන්. පොඩි ළමයිත් එක්ක සෙල්ලම් කරනවා කියලා කියන්නේ ජාම රඟපත තලා දානවා වගේ වැඩක් තමයි. ඉතින් මොකද කියන හැමතැනකටම දුවන්නේ පැයින්. අනික සමහරක් වෙලාවට නිකන් හරි වැරදිලා හරි මොකක් හරි එකක් අම්මා නිකන් කිව්වොත් එහෙම පුතේ එනනම් අපි බට්ටු පණිවුද කියලා බට්ටු පැනලා එපා වෙනකම්ම අනිවාර්යෙන්ම එයා ඒ වැඩේ
1: කරනවා.
0: ඉතින් ඒ නිසා ඒ වුණා පස්සේ අඟපත වේදනාව ඔය හැම දෙයක්ම ඉතින් තියෙනවා. ඒ නිසා මෙල්ඩෝල් එක අනිවාර්යෙන්ම ළඟ තියාගන්න ඕනේ.
1: ඔව් ඉතින් මේ හිතේ අමාරුවට මෙල්ඩෝල් බීලා හරියන්නේ
0: නැහැ
1: නේද? වෛද්‍ය විද්‍යාත්මකව ගන්න ඕනේ, පැය ගාණක් තියෙනවා, ඖෂධයක් ගන්න ඕනේ නේද? ඒක නිසා ඉතින් අඟපතේ වේදනාව ඔළුවේ කැක්කුම හිසරදිය වගේ දේවල් තියෙනවා නම් ඉක්මනින්ම සහනය සලස ගන්න, මෙල්ඩෝල් එකක් පාවිච්චි කරන්න. හරි, නිරන්තරයෙන්ම ඉතින් ඔයාලඟ තියාගන්න, ඔෆිස් එකේ තියාගන්න, බෑග් එකේ තියාගන්න. එතකොට ඉතින් ඉක්මනටම ඔයාලට සහනයක් සලස ගන්න පුළුවන් ඔය අඟපතේ වේදනාව ඔළුවේ කැක්කුම ඔය වගේ තියෙන ලෙඩ රෝගවලට.
0: ඔව්, සමහර රට ශාමර නිවුස් ඇහුවාන් පස්සේ වෙන්නේ නැති ඉතින් ඔළුවේ කැක්කුම වැඩි වෙන එක තමයි. හැබැයි ඉතින් ඔය ඔළුවේ කැක්කුම වැඩි වෙන ඒව පොඩ්ඩක් පැත්ත කර දාලා නියුස්
1: කියන්නේ ලංකාවේ නියුස් කියලා කොටසකුත් නැහැ නේ. චර ඕපදූපෝගේ කොටසක් නේ තියෙන නේද?
0: එහෙම එකක් තියෙන්නේ.
1: හරි, දැන් නියුස් කියන එක අපි අහලා තියෙන පොදු නිර්වචනයේදී පෙර නොවිරු දෙයක් නේද? ඒ කියන්නේ බල්ලෙකු විසින් මිනිසෙකු සපා කන එක නිවුස් එකක් නොවන අතර මිනිසෙකු විසින් බල්ලෙකු සපා කෑවන නිවුස් එකක් වෙන්නේ නේද? අපේ හැබැයි ඉතින් නේද, කට්ටිය නිකන් ආයතනවල බඩු මුට්ටු විකුණනේවත් නිවුස් එකක් වෙනහන දේ.
0: අපි අම්ම හැනම් පුවත්පත් සිරස්සල මොනවද කියලා බලන්න.
1: අපි අද සිකුරාදා නිසා ඉතින් වැඩි ලොකු අවධානයක් යොමු නොකරෙමු. අද දිනමින පුවත්පතේ තෝරාගත් සිරස්සල කීපයකට තමයි අපි අවධානය යොමු කරන්නේ. දිනමින පුවත්පත වාර්තා කරනවා ඇමති දුහුරේ වසර දෙකට මර්වින්ට මිලියන 600ක වත්කම්
0: නෑ, මිලියන 600යි.
1: ඒකනේ ස්ථාවර තන්පැතු 10ක කෝටි 18ක්. වික්ටෝරියා ව්‍යාපෘතියේ ඉඩම් බදු කුලිය රුපියල් 1600යි. ඉඩම් බදු කුලිය රුපියල් 1600ට කරලා තියෙන. කුරුදුවත්තෙන් රාජගිරියෙන් සහ කඩවතින් ඉඩම් අරගෙනලු. මාස 3න් 3ට සැප වාහන, අවුරුදු 2කට අලුත් වාහන 7ක්, ප්‍රසිද්ධ නිලියකටත් ලක්ෂ ගණනින් ගෙවලා. ක්‍රෙඩිට් කාඩ් වලින් 142ක බඩු අරන් නේ. දුව පුතා බෑනා නමින් තවත් ගිනුම්
0: නෑ.
1: පත්තරේ සිරස්තලේ
0: ඊටමදි.
1: ඔව්, 4න් 2ක් විතර ගිහින් තියෙන එකටනේ.
0: අනේ
1: අනේ වන්දන්නේ.
0: 6 මිලියන 600ක් නේද ශාම්?
1: මිලියන 600ක වත්කම් තියනවලු. ඉතින් ඒවා ආයතන වත්කම්ද කියන එක සම්බන්ධයෙන් තමයි ඉතින් පරීක්ෂණ පවත්වනවා කියලා කියන්නේ. ඉතින් නේ තමන් හම්බ කරගෙන තමන්ගේ ඉතින් දේපල පරම්පරාවකින දේවල් අපිට කරන්න දෙයක් නැහැ. හැබැයි ඉතින් මෙතන කියන්නේ මේ වගේ කාරණාවක් නෙමෙයි. බලමු ඉදිරියේදී ඒව දේවල් අපිට දැන කියාගන්න පුළුවන් කමක් ලැබෙයි. නාමල්ගේ අයතාවත්කම් නඩුව ඔක්තෝබර් 29 විභාගයට කියලා යතරතුරේ දිනමින වාර්තා කරලා
0: තියෙනවා. ඒ වගේම තමයි දෙහිවල පොලිසිය පරිසරංශ ලොක්කා කුඩු සමග අත්අඩංගුවේ කියලත් සඳහන් වෙනවා. ඒවත්
1: ඔයාලා කාලේ අවසන් නැති නේද වැඩ රාජකාරි කරන්න පුළුවන් කාලේ. ඒ වගේම මේ අර යතුරු පෙදි අනතුර සම්බන්ධිත වාර්තා කරලා තියෙනවා නේපු.
0: කටානේ දීපින් මේ ආයතුරු පැදිය කන්ටේනරේ හැපේ තරුණයන් දෙදෙනා දෙකට වෙයි CCTV දර්ශන තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒක නම් චාමර බලන්න අමාරුයි. ඒක හිතාගන්නවත් බෑ කොහොමද එහෙම දෙයක් සිද්ධ වුණේ කියලා. උදේ පාන්දරයක් ගැන කතා කරන්නත් මොකද්ද වගේ. හැබැයි ඉතින් සමහර ළමයින්ට වාහන අතර හම්බුනහම පස්සේ තියෙන වේගය පාලනය කරගනි කොහොමද කියනකවත් මං හිතන්නේ හිතාගන්න අමාරුයිද කොහෙද කොහොම යනවද කියනක. අපි CCTV දර්ශන දැක්කහම පස්සේ ළමයි

0: යන්න ඕනේ පාරේ යද්දි. පාරේ යද්දි අපිට මේ රේස් යන්න වෙනම ට්‍රැක් තියෙනවා. ඒ වගේ ට්‍රැක් එකකට ගිහින් රේස් පදින්න. හැබැයි පාරේ තියෙන රේස් පදින්න නෙමෙයි, පාරේ තියෙන අපිට වොමනාවල් වලට යන්න. ඉතින් ඒ තැන්වල ඔය වගේ වේගෙන් යන්නත් එපා. අපිට මෙතන වැරද්ද ගැන කියන්න ඕනෙත් නෑ. මොකද ඉතින් මිනිස්සු හැමෝම දන්නවා මොකක්ද වෙලා තියෙන්නේ කියන කාරණාව. ඒක සහ ඉදිරියේදී පොලිසිය මේවට ක්‍රියාමාර්ග ගනි. ඒක අපිට කරන්න දෙයක් නෑ. අනික ඊටත් වඩා චාම්බර් මේ කන්ටේනරත් ගිනි තියලා නේද. මිනිස්සු ටික ඔක්කොම එකතු වෙනවා.
1: කුපිත වූ ප්‍රදේශවාසීන් කන්ටේනරේ ගිනි තියලා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. අපි දැක්ක රූපරාමුත් ඒ අතරතුරේ අලුත්ම මෙට්‍රෝ බස් 104ක් වරායට ඇවිත් චාරූප සහිතව අද දින බින වාර්තා කරලා තියෙනවා. පොන්සේකා මරන්නා විත්තිකරුවන් දෙදෙනාට වසර 17කට පසු ඇප කියලත් වාර්තා කරනවා. මේක ඉතා පැරණි සිදුවීමක්. ඒ සම්බන්ධනුත් වාර්තා කරනවා. විවේකයේ අවශ්‍ය නිසා තනතුරෙන් යනවා ආචාර්ය රත්නශ්‍රී විජේසිංහන් කියයි කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. එතුමා තමන්ගේ දූරයෙන් සිය පෞද්ගලික හේතුවක් මත ඉල්ලා අස්වනවා කියලා වාර්තා කරලා තිබුණා. ඒ සම්බන්ධයෙන් වාර්තා කරලා
0: තියෙන්නේ.
1: ඔහොම තමයි ඉතින් කියලා තියෙන්නේ. අද දවසේදී දිනමින පුවත්පත අපි වැඩිදුර ලොකු අවධානයක් අද යොමු කරන්නේ නැහැ. ඉතින් තාත්තින් කතා කරන දේවල් තියෙනවා. ඉතින් මේ විදිහ තමයි ඉතින් ගොඩක් තැන්වල වාර්තා වෙලා තියෙන අනිකු සිරස්තලත් ඉතින්.
0: එහෙනම් ඉතින් මේ පුවත්පත් සිරස්තලත් එක්ක අපි ලෑස්ති එකට විරාමකට යන්න හොර ආරාධනා කරනවා. දෙකටම සුප්‍රීම් රේඩියෝ අපිත් එක්ක රැඳෙන්න කියලා. වෙලාව මතක් කරන්න.
1: වෙලාව උදේ 7:46 දැන්.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 011-2-864-012 චීනයේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව දරුවන්ට බයොලොජිකල් ඉංජිනේරින් ෆුඩ් සයන්ස් ඉංජිනේරින් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව ඒ ලෙවල් සමත් ඔබ දැන්ම අමතන්න China Lanka Education Dr. Bhagya 0.72290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29 මගතොට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
2: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට
3: දොරින් දොරට මඟ දිගට මුළු රටට
2: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
1: අද බෙන්තොට අනුග්‍රහ
2: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
1: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන් කියා හේ රින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0.77 76 76 10 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
2: ඔබේ සුපර් මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077-26-10-32
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: නොබට හිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි. සමහර අය නම් ඉතින් හිත බැඳෙනවානේ චාමර. ඒ කියන්නේ ලස්සන වාහනයක් තියෙනකොට, ගෙයක් දොරක් එහෙම තියෙනකොට, රූපේ ලස්සන වෙනකොට ඉතින් සමහර අයගේ හිත බැඳෙනවා.
1: අනිවාර්යෙන්ම ගෙවල් දොරවල් උඩත් ඉතින් අපේ හිත බැඳෙනවා නේද? ඒකනේ. හිත වගේම තමයි ඉතින් අපේ සවිශක්තිමත්ව නිර්වාණය කරන්න ඕනේ ගෙවල් හදනකොට.
0: නැත්තං ඉතින්
1: ලස්සන විතරක් තිබිලා හරියන්නේ
0: නැහැ. ඔව්.
1: ඒතොර ඉතින් අත්තිවාරමේ සිරම ශක්තිමත්ව තමයි ඉදිකිරිය මරගෙන එන්න ඕන උඩට. හරි. එතකොට මෙල්වා කම්බි අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ වා. මෙල්වා RB500 ඔයාලා ගින්නේ ඒක නිසා තමයි ඔයගේ ඉදිකිරීම වලට අනිවාර්යෙන් මෙල්වා නිෂ්පාදනයෙන් භාවිතා කරන්න. හරි. බල බැඳින්නේ නැහැ. ඔය ලෙඩ ප්‍රශ්න මුකුත් නැහැ මෙල්වා. වානේ කම්බිවල
0: අනිවාර්යයෙන්ම මෙල්වා RB500 පාවිච්චි කරලා ඔයගේ ගෙදර හදාගන්න. මොනවා හරි තැනක් ඔය කම්බි පාවිච්චි කරලා කන්නක් හදාගන්න ඕනේ. හරිද? පිරිවලට අපිව හදන්න කියන්න බෑනේ චාම.
1: දැන් මොනවද කම්බි පාවිච්චි කරලා හදන්න වෙන?
0: කම්බි පාවිච්චි කරලා අයි ඕන තරම් ඒවා තියෙන හදන්න.
1: මොනවද?
0: අයි හිතන්නකො දැන් සාමාන්‍යයෙන් කොන්ක්‍රීට් එකක් මොකක් හරි එකට පාවිච්චි කරනවා නම් හිතන්න දැන් අපි හිතමු ගෙදර කුස්සිය අර මේ මෙහෙම ලෑල්ල නෙමෙයි මොකක්ද අනේකට කියන්නේ? පැන්ටි ටොප් එක තියෙන්නේ.
1: ලෑල්ල කියලා ඉතින් අපි කියන්නේ ඔකට ඉතින්.
0: පැන්ටි ටොප් එක තියෙනවානේ. පැන්ටි ටොප් එක උනත් මේ මෙල් වාර්බි 500 දාලා හොඳ ශක්තිමත්ව හදන්න පුළුවන්.
1: හා. ස්ලැබ් එකකට භාවිතා කරන්න පුළුවන්.
0: වා හිතුවනේ මන් දන්නේ නැහැ
1: කියලා. ඊට පස්සේ තව මොනවටද ගන්න පුළුවන් අපිට?
0: තව ඉතින් කණු දාන්නත් ගන්න පුළුවන්.
1: කණු කණු.
0: ඒ ගේට්ටු කණු. ගේට්ටු කණු දාන්න ගන්න පුළුවන්. ඈ හිතුවනේ බෑ කියලා. ගේට්ටු කණු දාන්න ගන්න පුළුවන්. ඊට පස්සේ ආපහු කමන්නේ මම හොයාගෙන රිසර්ච් එකක් කරලා එන්නම් චාව.
1: ඔව්. ඔය කම්බි ඉතුරු වෙලා හැම වැඩියෙන් තිබ්බොත් රෙදි වැල් වලටත් ගන්නවනේ කම්බි සමහර.
0: සමහර අය ගන්නවනේ. ඔව්.
1: හරි හරි ඒ වගේම තමයි ඉතින් මේ දැන් දර නිදාහනේ ලොතරැයියකුත් ගන්න ඕනි වාද. ගෙදර යන්න කලින් අනිවාර්යෙන් දර නිදාහනේ ලොතරැයිය කරයි යන්නකො. මොකද යා ඒ ගෙදර ගිහිල්ලා වැඩට එනකොට වා කෝටිපති එක්කලා තිබ්බත් එහෙම කොහොමද නේද?
0: එක්කෙනෙක්ට නම් එහෙම වුණානේ.
1: අනිවාර්යයෙන් අනිවාර්යයෙන් මෑතක දිනේද?
0: ඒ කියන්නේ මේ දෙන්නෙක්ටම එහෙම වුණා මේ පාර.
1: මේ අවුරුද්දේ.
0: කෝටිපතිව අපි කියන්නේ කෝටිපතිව මේ අවුරුද්ද තුළ. හරිද? එක්කෙනෙක්ට හම්බුණා මේ කෝටි 12.4ක්. එයාට හම්බුනේ මේ 12.4ක සුපිරි ත්‍යාගයක්. විශේෂයෙන් මෙයා හිටියේ කඳුඩරට. ඊට පස්සේ ඔන්න දන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරා කඩුවෙල ප්‍රදේශයේ මනෝජ් විජේසිංහ මහතා අලෙවි කළ ලොතරැයි පත් අතරින් ඒ රුපියල් 9,31,00,000 අධික ත්‍යාග මුදලක් ලබා දෙන ගමන්. 9,31,00,000. හරිද? මේ වගේ දේවල් දෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය විතරමයි. ඒ විතරක් නෙමෙයි 2026 වර්ෂය තුළදී ජූලි මාසයේ වෙනකොට සුපිරි ත්‍යාගලාභින් දෙදෙනෙක් බිහි කරලා තියෙනවා. ඒ වගේම තමයි 120 ත්‍යාගලාභින් 35 දෙනෙක් වගේම 102 ත්‍යාගලාභින් 451 දෙනෙකුත් බිහි කරලා තියෙනවා.
1: හිතන්නකෝ ඉතින් නේද මේ හැම වාසුකමක්ම දෙන්නවට දන නිධානයේ ලොතරැයි. දැන් මීට අමතරව සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවක් දෙනවා. ඇති තරම් මේ තෑගි මුදල් ලබා දෙන්න කෝටිපතියන් 20 ලක්ෂපතියන් 10 ලක්ෂපතියන් බිහි කරමින් යන ගමනේ ඊළඟ වාසනාවන්තය වාවෙන්න පුළුවන්. මේ අවස්ථාව මග අරගන්න එපා. එනිසා අනිවාර්යෙන්ම ධන නිධානයේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා තමයි ඔයාලට මතක් කරන්න තියෙන්නේ. මොකද කෝටි ගානක දිනුම් අවස්ථා තියෙනවා ඔයාලට දිනා ගන්න.
0: ඒ අතරේ ශාමර දැන් අපි වහගෙන ඉන්න කටේ ඉන්නවා, බලාගෙන ඉන්න කටේ ඉන්නවා. ඒ කටේට අවස්ථාව දෙන්න ඕනේ. මොකද අද සිකුරාදා, අපි ගැනත් වැඩිපුර කතා කරනවා. ඉතින් ඒ කටේ එකතු කරගන්න ලෑස්ති වෙන්නේ අපි අපේ TikTok live එක පැත්තට යන්නම්. සමන්ති විජේසිරි ඉන්නවා අපේ live එක පැත්තෙන්. ඒ වගේම තමයි චේ ඉන්නවා. චේ අහලා තිනවා මේ කඩුවෙල කොතනද යන්න, මේ යන ගමන් ගන්නල්ලු කියලා තිනවා එතනින්. අර ඇදිච්ච කෝටි 9,00,000 කඩුවෙල මොනට මොනෙක් කියලාද එහෙම කියලා අහලා තියෙනවා. සුජීරද ප්‍රශ්නයක් තියෙනවා. සුජීර සමා වෙන්න. සුජීර
1: ඉතාලි
0: ඉඳන් අපිත් එකතු වෙන්න. එතකොට ගිෂෝ ඉන්නවා, ගිෂෝ යාවත් එකතු කරගත්තා. ගාලේ ශාස්ත්‍රී ඉන්නවා, ඒ වගේම දේශාන ඉන්නවා, දේශාන යාවත් එකතු කරගත්තා. ඊට පස්සේ කවුද මේ ආර් ආර් ආර් කියන ආන්ටි ලස්සනයි කියලා තියෙනවා. තැන්ක් යූ පුතේ. එතකොට ඊට පස්සේ කවුද මේ ඉන්නේ? MJ ඉන්නවා. MJ ඔයාවත් අපි එකතු කරගත්තා. තනුලි ඔයාවත් එකතු කරගන්න ඕනේ. මේ කට්ටියම අපිත් එක්ක ඉන්නවා. හංසජිත් ඉන්නවා, ධම්මික ඉන්නවා, එතකොට චේ ඉන්නවා. ඒ කට්ටියම අපිත් එක්ක එකතු වෙන ගමන් ඉන්නේ.
1: ඒ වගේම ඉතින් අපි වහගෙන ඉන්න අය ගොඩක් ආදරෙන් එකතු කරන ඉතින් WhatsApp හරහා message එකකුත් එවන්න ඉතින්.
0: ආ, දහමුත් ඉන්නවා, මනෝජුත් ඉන්නවා. හරි, තව කට්ටිය live එකේ ඉන්නවා. මේ මම මේ තනින් තන කොහොම හරි අසුනි මල් ඉන්නවා. එතකොට සංජීව ඉන්නවා. ඒ වගේම තමයි ෂෙරින්ටන් ඉන්නවා. ඔව්, ඒ කට්ටිය වන්න අපි මතක් කරා. හරි.
1: ඉතින් ඔයත් දැන් අපි වහගෙන ඉන්නවා නම් WhatsApp හරහාත් message එකක් එවන්න අපිට. අපි අනිවාර්යෙන් ඔයාවත් කියන්නම්. birthday විශයක් එමු තිරුණා කියන්නකෝ ඉතින්. අපි කියන්නම් සිකුරාදා දවසේ හරි නේද?
0: සිකුරාදා හරි අපි ඔයාව වෙනුවෙන් දෙන්නම්.
1: කැමති කියන්න එහෙම.
0: ඔව් සමන්ත විජේසිරි ඉන්නව හසලක ඉඳන්. ඔයාවත් එකතු කරගත්ත මේ වෙලාවේ අපි වහගෙන ඉන්නව නම් ග්‍රේඩ් එකෙන් ඔයා අපිට ඉක්මනටම WhatsApp message එකක් එවන්න 0716 83 83 83. අද සිකුරාද නිසා අපි වැඩිපුර ඔයාලට අවස්ථාව දෙනවා මේ කියන දේවල් වලට අමතරව. ඒ වගේම තමයි අපිට කෝල් එකක් ගන්නත් ඔයාට පුළුවන්කම තියෙනවා.

0: අලුත් පැයක් වලවුද යටයි විනාඩියකයි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: 89.3 තුන සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබමේ කෝටි අතේ එන්නල්ව තනට තහනය ලොතරයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධහනය වලදීගෙන ඔබත් කෝටිපතියකු වන්.
2: උසස්ම තත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගතහැකි නවතම සුපිරි වෙළඳ සල්ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සාගම්පල.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.

0: දැකන එද චාමර ළඟ හිටිය නැත්තන් එහෙම ඔක්කොම දේව වෙනස් වෙනවා, සිතුවිලි බව වෙනස් වෙනවා. හරිද?
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
0: ඒ නිසා මේ ඔය ජීවිතේ ළඟට ගන්න කට්ටියත් එක්ක ළඟින්ම ඉන්න ඕනේ මන්නම් කියන්නේ.
1: ඉතින් ආදරණීය ළඟ රැඳෙන තවත් පැයක් වෙන්න කියලා හදවතින් මාට අපි ප්‍රාර්ථනා එකතු කරනවා. ඉතින් නේද?
0: අනිවාර්යයෙන්ම. මොකද අපිට අවසාන දිතුරු වෙන්නේ එච්චරයිනේ චාමර. අපි ආදරය කරන කට්ටිය තමයි අවසාන දිතුරු වෙන්නේ. හිතන්නකෝ අපි විවාහ වෙනවා, ඊට පස්සේ දරුවෝ හදනවා. දරුවෝ තනවනේ දරුවන්ගේ ලෝකෙකට. ඊට පස්සේ අන්තිමේ දිතුරු වෙන්නේ කොහොමද? අර විවාහ වෙච්ච දෙන්න විතරමයි ඉතින්. මොකද දරුවන්ගේ ලෝකෙට ගිහිල්ලා අපිට ඇඟිලි ගහන්න බෑනේ. යාළුවත් යන්නේ අපි වගේම තවත් ලෝකෙකට. ඉතින් යාළුවට ඒ නිදහස දෙන්නත් ඕනේ. සහ අපි ඉතින් ආදරෙන් හිටියොත් එහෙම දරුවෝ අපෙන් ඈත් වුණා කියන එක, يعني ඒක ලොකු ගාණක් වෙන්නේ නැහැ චාමර. මොකද අපි ආදරෙන් ඉන්නේ. සමාජයකට ප්‍රශ්න වැඩි වුණොත් තමයි ඉතින් දරුවෝ පොඩ්ඩක් හෙට මෙහෙට යනවා ගොඩක් අය කැමති. දරුවෝ හෙට මෙහෙට යනවා අකමැති කොහොමත්. හැබැයි ඉතින් අර හිතින් තේරුම් ගන්නවා අපි වගේම ජීවිතයක් යාට තියෙනවනේ කියලා. ඒක තේරුම් ගන්නවා.
1: කොහොමද තමයි කොච්චර කිව්වත් ඔයාලට ඔක තේරුම් ගන්න අමාරුයි ඉතින්. අමා වයසට ගියාම.
0: ඔව් ඇත්ත ඇත්ත. අපි ඇත්තටම වයසට ගියාම පස්සේ පොඩි ළමයි වෙනවා නේ චාමර.
1: කොහොමද නේ පුදු දරුවෝ යද්දි ඉතින් බලාගෙන දෙමාපිය විදියට නේද? ඉවසගෙන කාගෙන ඉඳිල්ලක් තමයි තියෙන්නේ ඉතින් එතකොට.
0: ඉවසන් ඉන්න පුළුවන්න්නේ චාමර අර විදියට අර බැඳීම තද වුණොත් තමයි ඉතින්. ඒ කියන්නේ වයිෆ් ගේ හස්බන්ඩ් ගේ තියෙන බැඳීම තද වුණොත් ඔය ඕන දෙයක් ඒ දෙන්න ඉවසගෙන ඉඳී ඉතින්. මොකද කවදා හරි හිතනවානේ කමන්නේ දරුවෝ අපි මාසෙකට පාරක් හරි බලන්නේ කියන හැඟීමත් එක්ක අපි දෙන්න එතකන් ඉන්නෝ කියන හැඟීම තිබ්බොත් අර පාළුව තියෙයි. හැබැයි අපිට නිදහසේ ටිකක් ඉන්න පුළුවන්.
1: අපි බලමු අපි වයසට ගියම ඔයා එහෙම ඉදීද කියලා මමගෙන් අහලා බලන්නම්.
0: ඒක මගෙන් අහලා බලන්න. හරි, එහෙනම් ඉතින් මතක් කරන්න ඕනේ වයසට නෙමෙයි අපි කොතනට ගියා චාමර. අපිත් එක්ක ළඟින් ඉන්න අජාතික ලොතරැයි මණ්ඩලය ජීවිතේ සිහිනයට වාසනාවේ ආශිර්වාදේ අරන් එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.
1: ඔය වගේම තමයි ඉතින් මෙල්බා ගැනත් මතක් කරන්න ඕනේ. මෙල්බා RV 500 අපිත් එක්ක ඉන්නවා ශක්තිමත් වානේ කම්බි. හරි, මෙල්බා නිෂ්පාදනය නම් අපිට විශ්වාසයි. දශක දෙකක කීර්තිමත් සම්මානයක් තමයි මෙල්වා කියලා කියන්නේ ඉතින්.
0: මොකද යන්නේ?
1: මොකද කරන්න ඕනේ වාටි?
0: මන්න ඉතින් ගැටලුවක් නැහැ නේ අනේ. යනවද අපි ඇවිදින්න?
1: යයියා.
0: යනවද? ෂුවර්ද? දුවට අමාරු නැහැ නේ ඇවිදින්න යන්න පුළුවන් නේද එහෙනම්?
1: පුළුවන් පුළුවන්.
0: හා එහෙනම් නඩේ ගුණාට ඔන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අද අපි යනවා ඇවිදින්න. Travel with Supreme. නඩේ ගුරුනි අද දවසේ කොහිවටද අපි රැගෙන යන්නේ?
1: අද ඉතින් මම මගේ යහළු මිත්‍රයෝ අරන් නඩේ අරගෙන යන්න හදන්නේ ඉතින් ඓතිහාසික කන්ද උඩ රටට. කන්ද උඩ රට ඉතින් දැන් සූදානම් සියල්ලක්ම ඉතින් නේද පෙරහැර මංගල්‍යයට කටයුතු සූදානම් කරමින්
0: තියෙන්නේ.
1: ඒ අතරේ ඉතින් මහනුවරට යන්න හදන්නේ තවත් ඓතිහාසික රජමහා විහාරස්ථානයකට. අද ට්‍රැවල් විත් සුප්‍රීම අපි යන්නේ ඓතිහාසික මහනුවර කුළුගම්මන රජමහා විහාරයට. මහනුවර දිස්ත්‍රික්කයේ කුළුගම්මන සියපත්තුවට තමයි මේ කුළුගම්මන කියන ගම අයිති වෙන්නේ පුරාණ බෙදීම අනුව නිපු. සාමාන්‍ය දැන් කටුගස්තොට ඉඳලා ඔයාට යන්න පුළුවන් කමක් තියෙනවා. ඔය ගොහාගොඩ කටුගස්තොට ඉඳන් ගොහාගොඩ හරහා හල්ලොලුවට ගිහිල්ලා ඔයාට යන්න පුළුවන් කමක් තියෙනවා කුළුගම්මනට. හරි, මේ කුළුගම්මන කියන හේතුව තමයි කුළු හෙවත් මේ පර්වත ගොඩක් තියෙන පර්වත අතර තියෙන ගමක් නිසා තමයි නිබු මේකට මේ කුළුගම්මන පර්වත ගම කුළුගම්මන කියලා හඳුන්වලා
0: තියෙන්නේ.
1: ඉතිහාසයේ කියන විදිහට මේ සේනාසම්මත වික්‍රමබාහු රජුගේ කාලයේ තමයි මේ විහාර ඉදිකරවලා
0: තියෙන්නේ.
1: ඒ කාලයේදී රජුගේ සිටි මේ වාසල බණ්ඩාර කියන අමාත්‍යවරයාගේ යෝජනාවකට සහ ඔහුගේ අදහසකට අනුව තමයි මේ විහාරය නිර්මාණය කරන්නේ. ඉතිහාසයේ ජනප්‍රවාදයේ කියන විදිහට මේ අමාත්‍යවරයා මේ අසලින් ගමන් කරමින් තියෙනකොට ඔය සාරසිය පත්තුව බලා ගමන් කරනකොට මේ භූමිය දැකලා මේ විහාරයක් සඳහා සුදුසු යැයි නිර්මාණය කරලා එය හිතලා නිර්මාණය කරපු විහාරයක් විදිහට තමයි මේ හඳුන්වන්නේ. දැන් මෙහිදී ඓතිහාසික වශයෙන් අපිට නුවර යුගයේ චිත්‍ර බලා ගන්න පුළුවන්කමක් තියෙනවනේ. ඒ වගේම මේ විහාරයේ පිහිටලා තියෙන්නේ කළුගල් තලාවක. ඒක නිසා එය නිකන් වෙනස්ම ආකාරයේ ලක්ෂණයක් තමයි බලාගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. දෙපසින් පියගැට පෙළ තියෙනවා. පියගැට පෙළ තරණය කරලා විහාරස්ථානයට යන්න ඕනි. නෙළුම් මල් කැටේමින් සඳකඩ පහන අලංකාර කරලා තියෙනවා. වගේම කළුගල් උළුවස මකර තොරණ මේ විදිහට අර නුවර යුගයේ සියලුම ගෘහ නිර්මාණ තාක්ෂණයන් මෙතන දැක බලාගන්න පුළුවන්කමක් තියෙනවා. මෙතන මේ වැඩ සිටි පිළිමගෙයි තුල මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා වැඩ ඉන්නවා. හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමක් වැඩ ඉන්නවා. ඒ වගේම විෂ්ණු සහ සමන් දේවාල ප්‍රතිමාත් තියෙනවා. සමන් දේව ප්‍රතිමාත් තියෙනවා. මොකද නුවර යුගය තුල දේව ප්‍රතිමා සංකල්පයක් තිබුණා. ගොඩක්ම විෂ්ණු සහ සමන් දේවියන්ගේ ප්‍රතිමා වගේ දේවල් නුවර යුගයේ අපේ චිත්‍ර කලාව තුල මූර්ති කලාව තුල අපිට දැක බලා ගන්න පුළුවන් කමක් තියෙනවා. අලංකාර බිතු සිතුවම් තියෙනවා. වර්තමානයේ නම් විහාරස්ථාන ඉතින් නවීකරණය කරලා තියෙන්නේ. හැබැයි ඉතින් නිවහල් එහෙම නැත්නම් නිස්කලංක ගම්පියසක තියෙන මහා පුදුමාකාර නිස්කලංක පුණ්‍ය භූමියක් තමයි කුළුගම්මන රජමහා විහාරය කියලා කියන්නේ. ඔයා ඉතින් ඔය පැත්තේ යනවා නම් අනිවාර්යෙන් ගිහිල්ලා බලලෙන්න. තාමත් පෞරාණික බව ආරක්ෂා කරගෙන අපේ භික්ෂූන් වහන්සේලා, ඒ ගම්වල ඉන්න බාරකාර දායක ආදී පින්වතුන් සියලු දෙනාම ඉතින් මේ දේවල් ආරක්ෂා කරගෙන තියෙනවා. ඒක ලොකු සතුටට කාරණාවක් ඉතින් නේද නිපු? මේ ආරක්ෂා කරගෙන හරි ඉන්න එක මේ සම්බන්ධයෙන්. ඉතින් ඒක නිසා ඔයත් ඉතින් ගියොත් නුවර පැත්තේ අනිවාර්යෙන් කුළුගම්මන රජමහා විහාරයටත් ගිහිල්ලා බලලා වැඳපුදාගෙන ඉන්න එහෙනම්.
0: එහෙනම් ඉතින් අද දවසේ තවත් වැදගත් තැනකට ගියා. අපි ලබන සතියේ සතුටත් මේ වගේම තැනකට යන්න ලෑස්ති වෙන නිසා දිගටම සුප්‍රීම් රේඩියෝ අපිත් එක්ක ඉන්න කියලා වට ආරාධනා කරන ගමන් අපි යමු සින්දුවකට. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ අහගෙන ඉන්න. Travel with

0: 89.1 Supreme Radio මගේ හඬ මගේ රට.
1: අනාගතයේදී ඔබ ඔබටම ස්තුතිවන්ත වන දෙයක් අද දවසේදී කරන්න.
2: සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක් වාතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ.
1: සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සැලචාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 011-2-864-012
4: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
5: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
4: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
6: Mixing, mixing, mixing, mixing the
7: සුසුමලා කුලින් තනද හවා.
8: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
4: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට WhatsApp කරන්න. කෝල් කරන්න 0112 510 510ට.
9: අයියෝ, හීනයක්ද දැක්කේ? අපරාදේ.
10: මම බොහොම බය වුණා, මගේ පණ එපා වුණා.
11: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
9: ඉවරයි අද.
11: අහ්, කවද දැක්ක හීනේ?
12: මගේ සුදු නෝනේ අලි වැඩේ මේ මන.
11: කොහොමද ගුරුවරවක හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
13: සින්දු කැෆේ විත් නිමේෂා.
14: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
15: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල ප්‍රදේශයෙන්. ජාතකල උදවිය මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්නම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයගලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලොත් මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
14: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB
16: 89.1 89.3
17: Supreme Radio.

0: වෙලාවට ශාමර හිත තැන් දෙක නතර වුණේ නිකන් හරි තැන් අතරක පහගේම නතර වුණා නම් ඒ විනාශයක් දැන් සමහර අයට ඔය ප්‍රශ්නේ වෙනවා ශාමර ටිකට් එකක් ගන්න ගියාට පස්සේ මම මේකද මේකද මේකද මේකද මේකද මේකද නෑ එක මේක ගන්නවා නෑ කමන්නේ තව ටිකක් කරලා හොඳට බලලා මේක ගන්නවා සමහර කරාවට අර
1: ගන්නත හැරලෙනවා
0: නෑ නෑ අර මුලින්ම අත තියපේ කරගෙන අපිත් එහෙමනේ අපි ඇඳුම් කඩේට ගියාන් පස්සේ අපි ඔය හිතේ යවනවා ඒ හැම ඇඳුම් කඩේකටම යවනවා හරිද ඔක්කොගේම ඇඳුම් කඩවල වටේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදී එන්නේ ආපහුර මුලින්ම බලපු ඇඳුම් කඩේට ඊට පස්සේ එතන තියනකම් අරගෙන යනවා එහෙම තමයි අපේ ජීවිතේ හැටි ඉතින්
1: ඔව් දැන් ජාතික ලොතරැය මණ්ඩලයේ මොන ටිකට් එක වාගත්තත් ඔයාලට දිනුම් අවස්ථාව
0: තියෙනවා ඔව්
1: හරි ඒක වෙනසක් වෙන්නේ නැහැ හැබැයි ඉතින් ඔයාලට මතක් කරගන්න ඕනේ අද සම්පත ගැන මොකද අද සම්පත විශේෂ වෙන්නේ දැන් හැම ලොතරැයකින්ම වගේ නෙමෙයි අද සම්පත කියන්නේ දවසේ වියදමට හරින මුදල් ටික ලබා දෙන ලොතරැයි. ඒ කියන්නේ මහා විශාල කෝටි ගණන් දිනුම් අවස්ථාව මෙතන දෙන්නේ
0: නැහැ.
1: හැබැයි ඔයාගේ දවසේ වියදමට හරියන 250,000ක් දක්වා වූ දිනුම් අවස්ථාවට ලබා දෙනවා අද සම්පත ලොතරැයි. මහජන සම්පත දිනුම් වාරෙන් තමයි මේ ජයග්‍රහක තෝරගන්නේ. ඉංග්‍රීසි අක්ෂරය වගේම අවසාන අංක 4 ගැලපුණොත් රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4ට රුපියල් 50,000ක් දෙනවා. ඒ වගේම තමයි අවසාන අංක 3 ගැලපුණොත් රුපියල් 4,000ක් වගේම සෙසු තෑගි දිනා ගන්න පුළුවන්. අද වියදමට කියාපුම ලොතරැය තමයි අද සම්පත ලොතරැය
0: කියන්නේ. එහෙනම් ඉතින් ওই රුපියල් 40ට නිකන් අපරාධයක් කරන්නත් අද සම්පත වැඩි වැඩි මිලදී ගන්න. දැන් සමහර අයගේ චාමර ඔය මේ වෙල්ඩින් වැඩ එහෙම කරන්න ගියාන් පස්සේ වෙල්ඩින් කූරු ගන්න ගියාන් පස්සේ නම් හිත එක එක තැන් වල නතර කරගන්න එපා. එහෙම නතර කරගත්තොත් එහෙම ඔයාට වැඩේ නිකන් බාල විදිහට තමයි කරලා දෙන්න වෙන්නේ. ඒ නිසා ඔයාගේ හිත නතර කරගන්න ඕනේ වෙනද වලට අලුතෙන්ම හඳුන්වා දීපු ඒ වගේම තමයි SLS ලංකාවේ පළවෙනි වතාවට SLS ප්‍රමිතියෙන් ආපු මෙල්බා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ ළඟ.
1: අනිවාර්යෙන් සමහර ඉලෙක්ට්‍රෝඩ තියෙනවා හදන්නේ කොහෙද කියලාත් අපි දන්නේ නැහැ. ඒ නිසා ඉතින් විශ්වාසයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් අපිට තියෙන්නේ කටින් කට ගිය තොරතුරු විතරයි. මේවා හොඳයි, මේවා හොඳයි, ඕවා හොඳ නැහැ. ඔහොම තොරතුරුනේ අපි දන්නේ. මෙතන ඔයාලට වැදගත්ම කාරණාව කියන්නේ මෙල්වා ඉලෙක්ට්‍රෝඩ වල තියෙන්නේ මේ ඔයාගේ ආරක්ෂාවත් මෙයලා සලසනවා. මොකද SLS සහතිකයේ තියෙනවා වගේම තමයි අවම දුම් විමෝචනයක් තියෙනවා බලශක්ති කාර්යක්ෂමතාවයේ වැඩි. ඒ නිසා ඔයාටත් ආරක්ෂිතව තමන්ගේ වෙල්ඩින් කර්මාන්තය කරන්න පුළුවන් අඩු පිරිවැයකින් වැඩි ලාභයක් ලබා ගන්නවට පුළුවන්කමක් තියෙනවා. එනිසා අනිවාර්යෙන් මෙල්වා විශ්වාසයෙන් යුතු වෙන මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩම ඔයාගේ නිෂ්පාදන කටයුතු වෙනුවෙන් තෝරගන්න.
0: හරියට ඉතින් අපේ වැඩේ කරා කියලා කියන්නේ ශාමර අපිට අතමිට සරු වෙනවා කියලා කියන කෙනේ බය වෙන කිසිම දෙයක් නැහැ. අපේ අතමිට සරු වෙනකොට ඉතින් අපි ආස කරන දේවල් ටික ගන්න යන අපි ආසයි. ඉතින් අපේ හිතේ හැටියට අපි ආස කරන දේවල් ටික ගන්න ආසාවක් අපිට තියෙනවා නේද? අන්න ඒ ආසාව ඉෂ්ට කර ගන්න ඕඩ පුළුවන් කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් එහෙම කසාගල ග්‍රීන් සුපර් එක ඕනම කෙනෙක්ට විරුද්ධයි ශාමර. එහෙම නිකම් මේ මධ්‍යම පන්තියද නැත්නම් ඉහළ පැලැන්තියද එහෙම නැත්නම් එහෙම පැලැන්ති කතාවක් මෙතන නෑ. මෙතනට ඒ පැලැන්තියදගෙන ආට යන්න පුළුවන්කම තියෙනවා. කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනික සමහර තැන්වලට ගියාම පස්සේ නිකන් අපි හොරුවාව වගේ නිකන් අපි දිහා බලාගෙන ඉන්නේ නැහැ. අපිට හොඳම සේවාවක් ලබා දෙනවා. ඉතින් ඒ නිසා යන්න කසාගල ග්‍රීන් සුපර් එකට. ශාකා තියෙනවා දැනට මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල නාරම්මල ගම්පල කියන තැන්වල. මොකද කසාගල ග්‍රීන් සුපර් කියන්නේ අලුත් තැනක්. ඉතින් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ වෙනස සත්වෙදින්න. මේ අවුරුද්ද වෙනකොට තවත් බොහෝ තැන්වල ශාකා විවෘත කනෝන් සූදානමින් ඉන්නේ. දැම්මම යන්න ළඟම තියෙන කසාගල ග්‍රීන් සුපර් එකට.
1: අනිවාර්යෙන් ඩිස්කවුන්ට් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි ඉතින් ප්‍රමිතිකත බහන්න තියෙන්නේ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, grocery item හැමදේම මෙතන තියෙනවා. ඒ නිසා ඔයාට ඉතාමත් හොඳ තැනක් තමයි මේ ඔයාගේ සුපිරි වෙළඳ සල්ජාලයක අත්දැකීම විඳ ගන්න තියෙන. ගිහිල්ලම බලන්න කසාගල ග්‍රීන් සුපර් අලුත් තැනක් අඩුම මිලක්.

0: සුප්‍රීම් රේඩියෝ.
1: මොකද මේ කොන්ඩි සුදු වෙලා මූනත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
2: එකක් නෙමේ ප්‍රශ්න කොඩ්ඩක්. කොන්ඩි සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
1: හරි හරි, කලර් කරගන්න වෙලා නෑ. ඒ ගැන හිතල මූණ කළු වෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
3: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ, දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට.
4: ඔයන්නේ පඬිතු නෝන.
5: ඇයි මුදලාලි ඒ රත්තරන් නෝනට එහෙම කියන්නේ?
4: ඇයි බන් නොදන්න මගුලක් නෑනේ.
6: මුදලාලි, මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
4: ආදමු ආදමු.
6: මම මේ GI box board කරන්න ආවේ.
4: දෙන්නංක හොඳ වර්ගයේ.
6: නෑ නෑ නෑ නෑ නෑ. මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන Menwa GI box bar.
7: Menwa මෙතින් දන්න තියෙන GI box bar.
3: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188.
8: ජීවිතේ වෙනසක් හොයන ඔබට
9: රටේ මේ පෘථිවියට අමතරව හිතන්නකෝ තව කොයි හරි
3: හිතට ශක්තිය,
8: සිරුරට සුවය,
10: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්.
11: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට, සමහර අය රිච් කලර්ස්
12: ගුණ පිළිකෑම.
13: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
12: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා. සතිය දවස් පහේම උදේ දායක.
14: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වළකනමු.
15: මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග, මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
14: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
16: 89.1 89.3 Supreme Radio. Supreme Radio. Supreme Radio. Magi hande, magi rata.

0: උදේට ඇහෙන සද්ද අතරට
1: අන්නේක තමයි අම්මලා කියන්නේ ඉස්සර චාමර මේ ඉගෙන ගන්න කාලේ වෙන මුකුත් කරන්න බෑ. ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ඕනේ. වෙන වෙන මුල් විකාර වල දා ගන්නවා කියලා බැනුම් අහලා තිය ඕන තරම් කටේ නේද? නේද? කොහොමද? ඔහේ මත ඇති. හැබැයි ඉතින් සමහර අයට පුළුවන් චාමර දෙපැත්තම ගන්න බැලන්ස් කරගෙන යන්න. ආතරෙත් බැලන්ස් කරගෙන ඉගෙන ගන්න දේවලුත් බැලන්ස් කරගෙන එහෙම යන්න පුළුවන්. ඉතින් මම මේ කියන්නේ මං කියන්නේ මේ පාසල යන වයස නෙමෙයි. පාසල යන වයසට අපිට දෙන්නේ ඉලක්කයනේ චාමර. ඉතින් කොහොම හරි පාඩම් ටික කරගන්නනේ. හැබැයි ඉතින් ඊට පස්සේ විශ්වවිද්‍යාල වලට යනකොට ඊට පස්සේ ඉතින් ඔන්න එතන ගියාට මේ පාඩමුත් බැලන්ස් කරගෙන සමහර අය නම් ඉතින් ආදරයක් පටන් ගන්න මේ නෝට් ටික ඉල්ල ගන්න බලාගෙන ඉතින් නේද?
2: අනිවාර්යයෙන් මානව ප්‍රේමයේ දළු වෙන තැනක් නේද සරසවිය කියලා කියන්නේ නෙබ්බු. දැන් රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වෙන්න බැරි වුණා කියලා හිත කනස්සල්ලෙන් දුකින් පීඩාවෙන් ඉන්නවා නම් ඔයාට මතක් කරන්නේ එහෙම ඉන්න ඕනේ නැහැ. ලක්ෂ ගණන් දීලා ඔයාට අධ්‍යාපනය කරපු කාලේ ඉවර වෙලා දැන්
1: තියෙන්නේ
2: නේද? මොකද චීනය වගේ දියුණු රටවල ඔන්න තෝරාගත්ත පිරිසකට ශිෂ්‍යත්ව ලබා දෙනවා. ඔබට චීනයට ගිහිල්ලා අධ්‍යාපනය ලබන්න වරම් දෙනවා.
1: මේ අවස්ථාව අතහැර

0: යන්නුනේ එන්ට්‍රස් එක්සෑම් එකක් තියෙනවා. ඒ වගේම තවත් කුන්දේසි ගණනාවක් තියෙනවා. නිකම් මිතුන් වා චීනට යවන්න බෑනේ.
1: ඒකනේ.
0: ඔයාව හොඳට ක්වොලිෆයිඩ් කරලා තමයි යාලා ඔයාව චීනට යවන්නේ. යවන්නේ නිකම්ම නෙවෙයි. පාඨමාලා තියෙනවා, ගොඩක් තියෙනවා නේද? විශාල ප්‍රමාණයක් තියෙනවා.
1: ඔයා දැන් හිතනකෝ උපාධි ගන්න කෙමිකල් ඉංජිනේරින් වලින් කියලා. ඒ පැත්තෙත් ඔයාට හරියට කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි IT පැත්තෙන් යනවා නම් ඔයාට IT පැත්තෙත් හොඳම ඩිග්‍රී එක ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ෆැෂන් ඩිසයිනින් ගැන, එතකොට ටෙක්ස්ටයිල් ඉංජිනේරින් ගැන වැඩිපුර අවධානය යොමු කරනවා නම් ඔයාට ඒ පැත්තෙත් මුළු ලෝකෙම පිළිගත් උපාධියක් එක්කේ නීට එන්න පුළුවන්කම තියෙනවා. බයොලොජිකල් ඉංජිනේරින්, එතකොට ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, මේ වගේ තවත් බොහෝ උපාධි රැසක් ඔයාට හදාරන්න පුළුවන්. චයිනා ලංකා එඩුකේෂන් එක චීනට ගිහිල්ලා ඉතින් මේ හැම දෙයක්ම හදා රන්න අපි මේ චීන භාෂාව ප්‍රගුණ කරලා ඉන්න ඕනේ නැහැ. සාමර අපිට ඉංග්‍රීසි භාෂාව දන්නවා නම් ඒ ඇති. ඉංග්‍රීසි භාෂාවෙන් ඔයාලට මේ හැම දෙයක්ම ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඔයාගේ සුවපහසු, ඔයාගේ අධ්‍යාපන වටපිටාව, අධ්‍යාපනය කරන හොඳ වටපිටාවක් ඔබට තියෙනවා. ඒ හැම දෙයක්ම තියෙනවා. ඉතින් ගෙදරත් එක නිරන්තරයෙන් ඔබට අර දැන් ඉතින් කොහොමවත් සාමර ඉස්සර වගේ බය වෙන්න දෙයක් නැහැනේ. පිට රටකට ගියත් හැමදාම ගෙදර ඉන්නා වගේ ගෙදර අයත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්කම තියෙනවා.
0: අනික දැන් මේ ශිෂ්‍යත්වයට හැමෙන්න ඉගෙන ගන්න විතරක් නෙවෙයි. ඔයාලට අවුරුදු කාල සීමා තුළ නේවාසිකාගාර, ඒ සියල්ලක්ම විශ්වවිද්‍යාල පරිශ්‍රය ඇතුලේ තමයි
1: තියෙන්නේ.
0: ඒක නිසා මේ බය වෙන්න දෙයක් නැහැ. තැන් තැන් වල ගිහිල්ලා ඉන්න නැහැ. මේ සියල්ලක්ම ආරක්ෂිතව තමයි වැඩි සිද්ධ වෙන නිපු කිව්වාගේ. වැඩිදුර තොරතුරු දැනගන්න මේ දැම්ම ඩොක්ටර් භාග්‍යට කෝල් එකක් දෙන්න.
1: 077.290290 තමයි කතා කරන්න ඕනේ. 077.290290 එහෙනම් ඉතින් යන්න චයිනා ලංකා එඩුකේෂන් එක චීනට ගිහිල්ලා රාජ්‍ය විශ්වවිද්‍යාලකින් හොඳම අධ්‍යාපනයක් ඔයාලට ලබා ගන්න පුළුවන්. Thank you.

0: සුප්‍රීම් රේඩියෝ මෙල්ටෝන් හිසරදය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
1: චීනයේ නැවතත් ශිෂ්‍ය 100ක් ලංකාවේ දරුවන්ට බයලොජිකල් ඉංජිනේරින්.

0: ෆුඩ් සයින්ස් ඉංජිනේරින් ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව. A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍ය 0870290290 සම්මුඛ පරීක්ෂණ ජුලි 28-29. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
1: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
2: එතකොට දැන් ආදරේ දැනෙනවද?
1: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
2: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
1: සතියේ දවල් රාත්‍රී 7ට. අනුග්‍රහය.
3: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත දනඩිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
0: මගතොට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
1: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට
0: දොරින් දොරට මඟ දිගට මුළු රටට
1: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
0: අද බෙන්තොට
4: අනුග්‍රහ
1: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත් සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
5: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන් කියා හියර් ඉන් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777-76-76-76 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
1: ඔබේ සුපර් මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777-76-10-32
6: 89.1 89.3
7: සුප්‍රීම් රේඩියෝ
6: මගේ රට

0: රස පිරිඩු කතා අරගෙන උදෙන්වා. සිංදු වලින් කියවෙන ඇත්ත.
1: සිංදු වලින් කියවෙන මිනිසුන්ගේ ජීවිතවල ඇත්ත තමයි තින්නේ.
0: ඇත්ත තමයි තින්. විසබඳුනක් කියලා තමයි තින්. අන්තිමේදී මත් බඳුනක් කියලා ආවා. අන්තිමේදී විසබඳුනක් වුණා. එහෙම දේවල් ඉතින් ජීවිතේ වේද? කොහොමනත් ඉතින් ඔය එන යන කට්ටිය නිසා අපිට ඔළුව කැක්කුම් නම් හැදෙන එක සාමාන්‍යයි චාමර. එන යන කට්ටියම ආවහම පස්සේ තමයි ප්‍රශ්න වැඩි වෙන්නේ.
1: ඔව් අනිවාර්යයෙන්.
0: මෙතන එනවා යනවා එනවා යනවා නවතින්නේ සමහර කට්ටිය. සමහර කට්ටියෙන් නවතීමෙත් ඉත දන්නේම නැහැ. නවතින්න බෑ. එන්නයි යන්නයි විතරයි පුළුවන් ඉතින්.
1: ඉතින් මේ ඔළුවේ කැක්කුම හැදෙනවා නම් වේදනාවක් තියෙනවා නම් නේද? ඇඟපතේ වේදනාව වගේ දේවල් මේ දවස්වල කොහොමත් අපිට තියෙනවානේ. ඉතින් මෙලඩෝල් එකක් අනිවාර්යෙන් ළඟ තියාගන්න. හරි මේ තදබදයත් එක්ක දැන් කාලගුණෙත් වෙනස් වෙනවානේ. හිටපු ගම වහිනවා පායනවා නේද? ඕවසර වැඩි වෙනවා. ඉතින් ඒක නිසා මෙල්ඩෝල් කාඩ් එකක් අනිවාර්යෙන් ළඟ තියාගෙන පැරසිටමල් විශේෂයක් විදිහට ඔයාලට ඉක්මන් සහනය සලසනවා මෙල්ඩෝල්.
0: එහෙනම් ඉතින් මෙල්ඩෝල් ඔයාගේ පොකට් එකේ පර්ස් එකේ හැමතරගම තියාගන්න කියලා මතක් කරන ගමන් මේ දන නිදහණි අරගෙන නම් ඉතින් පර්ස් එකේ පොකට් එකේ විතරක් තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ. හොඳේ මොකද ඒක අරගෙන බලන්න ඕනේ. අරගත්ත වගේම මට දිනුම් බැඳීමක් තියෙනවද කියලා සමහරුන්ට ඒක මතක් වෙන ජාමර සතියකට විතර පස්සේ ආව තිබ්බ නේද එකක් මම ගත්තා නේද කියලා.
1: සතිය නෙවෙයි සමහරුන්ගේ අවුරුදු ගණන් තියෙනවා මුදල් පසුම්බියේ ඔය ටිකට් නමාගෙන ඉන්නවා නේ ජාතිකල උතරමල්ල ටිකට් අරගෙන.
0: ඔව් ඒක
1: බලනවා විතරයි.
0: බලන්න අමතකයි ඉතින්. ඊට පස්සේ තමයි අමතක වුණානේ කියලා කියනවා. ඊට පස්සේ ඉතින් තකහනිය
1: දෝ. සමහර දැන් සමහර ටිකට් print එකෙත් නෑ දැන්. කෙනේ design එකත් වෙනස් කරලා දෙන ජාතිකල උතරමල්ල. අපි කරන ලොකු වැරද්දක් ඒක නේද? ටිකට් එකක් ගත්ත නම් අනිවාර්යෙන් බලන්න. මොකද දැන් ලොතරැයි කූඩුවක් ළඟට බෑන්න ඕනේ නෑ. ඔයාලට online බලන්න පුළුවන් නේද? ඒක නිසා මේ මොකද ඔයාගේ වාසනාව තමයි ඔයාට ඔය හිර වෙලා තියෙන ඔයගේ මුදල් පසුම්බි.
0: අන්තිමේදී ඉතින් ඔයා වාසනාවට පයින් ගහුව කියලා මතක තියාගන්න. හරිද? බැලුවේ නැත්තම්
1: එහෙම. ඔව් ඒක නිසා අද අනිවාර්යෙන්ම දර නිදහනේ ලොතරැයියක් ගන්න. අරගෙන අනිවාර්යෙන් බලන්න ඕනේ දිනුම් අවස්ථා තියෙනවද කියලා. මොකද කෝටි ගානක දිනුම් අවස්ථා තමයි ඔන්න මේ අවුරුද්දේ දෙන්නේක් වාසනාවන්තව දැනට බිහි කරලා
0: තියෙනවා. පළවෙනි සුපිරිතාගලාභියා බිහි කරේ කන්ද උඩ රටින් ඒ කෝටි 12.4ක සුපිරි ත්‍යාගලාභියෙක් විදියට. එතකොට දෙවන සුපිරි ත්‍යාගලාභියාගේ ටිකට් පත අලවි කරලා තියෙන්නේ කඩුවැල ප්‍රදේශයේ මනෝජ් ජයසිංහ මහතාගෙන්. එයා තමයි අලවි කරලා
1: තියෙන්නේ.
0: එතකොට එයාට හම්බ වෙලා තිනවා. එයාට කියන්නේ මේ මනෝජ් මහත්තයාට නෙමෙයි හම්බ වෙලා තියෙන ටිකට් එක
1: ගත්ත කෙනාට
0: වාසනාවන්තයාට 9,31,00,000 හම්බ වෙලා තියෙනවා.
1: කෝටි 9ක්?
0: කෝටි 9යි 131යි. 131ක් ඊට අමතරව තියෙනවද?
1: තියෙනවා තියෙනවා තියෙනවා.
0: 9 කෝටි 31,00,000 වන්න දිනාගෙන තියෙනවා. ඊ චාමරණේ 131කුත් වෙනම හම්බ වෙලා කියලා කියන්නේ ඒකත් එක්ක මන්නම් කියන්නේ සතිය ඇදෙන්න ඕනේ මන්නම් කියන්නේ කොහොමරි ගමන්නේ දර නිදහණෙන් එහෙම ඇදලා තියෙන්නේ. ඉතින් කෝටි දෙකක සුපේ කෝටි දෙකක නෙමෙයි ජයග්‍රහකයෝ දෙන්නෙක් ඉන්නවා දෙපැත්තේ. ඔයාට සමහර විට මීළඟ කෝටිපතිය ඔයා වෙන්න පුළුවන්කම තියෙනවා. 2026 වර්ෂයේ ජූලි මාසයේ වෙනකොට සුපිරි ත්‍යාගලාභීන් දෙදෙනෙක් බිහි කරලා තියෙනවා. වගේම 120 ත්‍යාගලාභීන් 35 දෙනෙක් වගේම 102 ත්‍යාගලාභීන් 451 දෙනෙකුත් බිහි කරලා තියෙනවා. ඊළඟ වාසනාවන්තයෝ ආවෙන්න නම් අනිවාර්යයෙන්ම ගන්න ටිකට්.
1: අනිවාර්යෙන්. දැන් මේ කියපු වලට අමතරව ඔයාලට සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවක් උදා කරගන්න පුළුවන්.
0: පුළුවන්.
1: හරි. ඒක නිසා අවස්ථා ගොඩක් තියෙනවා. ජාතික මහා ධන සම්පත කියන නිකම්ම නෙවෙයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ජාතික ලොතරැයි මණ්ඩලයේ දර නිදහනේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදීගෙන ජීවිත හිණ දිනා ගන්න. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරන්ගෙන ජාතික ලොතරැයි මණ්ඩලෙම තමයි.
0: ඒක නම් මතක් කරන ගමන් අපි ආමුදාවත් අලුත් පැයකට වෙලාව මතක් කරනවා.
1: වෙලාව පෙරවරු 9යි දැන්.
2: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
3: එන්න 40ට දිනුම් අවස්ථා අහක්ම දෙන කොටු දෙක.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: වාර්තාපිට වාර්තා තබන කෝටි අතේ NLB තන නිධානය ලොතරැයිෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
3: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
4: මෙල්වා එක ලංකාවේ

0: උදේනවයයි විනාඩියටයි දැන් වෙලාව අපේ අවසාන පැයට තමයි අපි ඇවිත් තියෙන්නේ.
1: ඉතින් මතක් කරන්න කාරණා ගොඩක් තියෙනවා. හේ අතර ඉතින් ජාතික ලොතරැය මාර්ලා අපිත් එක්ක ඉන්නවා මේ පැයෙත්.
0: ඔව්.
1: වැඩි වැඩියෙන් ගන්න ටිකට් නේද ජීවිතය දිනා ගන්න හීන හැබෑ කරගන්න.
0: ඒ වගේම තමයි මෙල්වා ජීආයි පයිප්ස් අපිත් එක්ක මේ ගමන යන එක තලා ඉන්නවා කියන එකත් මතක් කරන්න ඕනේ.
1: ඉතින් ඔය මතක් කිරීමත් එක්ක අපිට යන්න තියෙනවා නේද ඔයාගේ රහස් පරීක්ෂක කතාවහන්.
0: රහස් පරීක්ෂක කතාවක් කියලා කියන්නේ ශාමරව දැකලා තියෙනවද සමහර අය රබර් රැහැ දාලා බලාගෙන ඉන්නෝ අපි කරන දේවල් දිහා. ඒ කියන්නේ දැන් කියනවනේ පිරිමි පාර්ශවයට පුළුවන් ඉදිරිය බලන්න විතරයි කියලා.
1: ඔව්.
0: ඒගොල්ලන්ට එදා ඉඳන් මේක හැදලා තියෙන විදිහ. හැබැයි ගැහණු පාර්ශවයට පුළුවන්කම තියෙනවා පොඩ්ඩක් තමන්ගේ දෙපැත්ත දිහා බලාගෙන ඉන්න. ඒ
1: කියන්නේ පොඩ්ඩ.
0: නෑ කියන්නේ තමන්ගේ මේ මේ මේ පැත්තට වෙනකක් මේ පැත්ත කියන්නේ අපේ ඇස් මට්ටමේ ඉඳන් ටිකක් දෙපැත්ත බලන්න පුළුවන්කම තියෙනවා.
1: 360 වගේ හැරෙනවා
0: නේද? 360 හරවනවා. අනිත් පැත්තට පොඩ්ඩක් හරවා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි දන්නවද අංශක 360 ටම ඇස් හරවන්න පුළුවන් කෙනෙක් ඉන්නවා කියලා?
1: ඇත්තරම කෙනෙක් ඉන්න.
0: මේ මිනිස්සෙද
1: නෑනේ.
0: නෑ මිනිස්සෙක් නෙමෙයි මිනිස්සෙක්ට හරවන්න පුළුවන් වුණා නම් ඇහැ වෙනම හයි කරන්න වෙනවා. ඇහැ පිටිපසට හයි කරන්න වෙනවා. එහෙම නෙමෙයි. සත්ව ලෝකයේ ඉන්න මේ පාට වෙනස් කරන ඒ වගේම තමයි ෂණිකෙන් මේ සමහර වෙලාවට වැඩ කරන්න පුළුවන් කෙනෙක් තමයි මේ කෙනා. කවුද? ඔයා දන්නවද?
1: පාට වෙනස් කරන්න පුළුවන්.
0: පාට වෙනස් කරන්න පුළුවන්.
1: කටුස්සෙක්.
0: කටුසෙක් තමයි. කටුස වර්ගයට තමයි අයිති වෙන්නේ. දැන් මෙයාට පුළුවන්කම තියෙනවා චාමර තමන්ගේ ඇහැ එක ඇහැකින් ඉස්සරහා බලන් ඉන්න ගමන් අනිත් ඇහැ කරකවලා පිටිපස්සත් බලන්න. දැන් මේ කටුස කවුද? කවුද කවුද? නම ඔය දන්නවද? නම දන්නවද කියලා කියන්නකො. සමහර අය නම දන්නේ නැතුව හැබැයි මෙයාගේ නම තමයි කමීඩියන් කියලා කියන්නේ.
1: කමීලියන්.
0: ඔව් කමීඩියන් කටුස්සට මේ වගේ විශේෂ හැකියා ගණනාවක් තියෙනවා චාමර. මේක හැබැයි මේ කටුස පරම්පරාවේ හැමෝටම නෑ. මේ කමීඩියන් කියන වර්ගයට අයිති කට්ටියට තමයි මේක තියෙන්නේ චාමර.
1: ඔව්. ලංකාවේ නෑනේ ඉන්නේ.
0: ලංකාවේ ඉන්නවා. ලංකාවේ ඉන්නේ කවුද කියලා මම කියන්නම්. එක හැක් එක පැත්තකට හරවද්දි අනිත් ඇහැ තව පැත්තට හරවන්න පුළුවන් කටුස වර්ගයක් තමයි මේ කමීඩියන් කියලා කියන්නේ. සාමාන්‍යයෙන් අංශක 360 කෝණයකින් බලාගන්න පුළුවන්කම තියෙනවා චාමර. සාමාන්‍යයෙන් ඒ කියන්නේ යාගේ මුළු අංශක 340 ගානකට හැරවෙනවා කියලා තමයි කියන්නේ. පොඩ්ඩක් විතර ඔළුව හරවපු ගමන් 360 බලාගන්න පුළුවන්. කිසි ගැටලුවක් නෑ හරිද? ඒ කියන්නේ ඔළුව හරවන්නේ නැතුව තමයි එයාට අර අංශක 340 ගානක් වෙනකම් බලාගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි එයාගේ ඇහැ නිකන් කැමරාවක් zoom කරනවා වගේ චාමර. කැමරාවක් zoom කරනවා වගේ
1: ලෙන්ස් එකක් වගේ.
0: ඔව් ලෙන්ස් එකක් වගේ ඈත තියෙන දේවල් පවා හරි ඉක්මනට අඳුරගන්න පුළුවන්කම තියෙනවා. අනික ගොදුරක් උනත් සතුරෙක් උනත් දුර හිටියත් එයාගේ ගැඹුර කොහොමද, ඒ කියන්නේ මොනතරම් දුරකින්ද ඉන්නේ, හැමදේම හරියට කැමරාවක් zoom කරනවා වගේ අර ගණනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඉක්මනටම ගොදුරට ක්‍රියාත්මක වෙන්න, සතුරෙක් දැක්කොත් එහෙම තමන්ගේ වෙස් මාරු කරගන්න එයාට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ පාට මාරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඔළුව හරවන්න ඕනෙත් නෑ, ඇඟ හරවන්න ඕනෙත් නෑ. ඉතින් ඇස් පිහිටීම නිසා වට පිටාවම බලා ගන්න පුළුවන්කම තියෙනවා. විද්‍යාඥයින් හොයාගෙන තියෙන විදියට චාමර මේ පාර ජම්බුල කිරණ පවා මේ කැමීඩියන් කටුස්සන්ට බලා ගන්න පුළුවන්කම තියෙනවා. පාර ජම්බුල කිරණ වලින් යාගේ වර්ගයායිකමට අඳුර ගන්න පුළුවන් කියලා තමයි යා කියන්නේ. ඒ පාට ඒ කියන්නේ එක එක පාට වර්ග තියෙනවානේ චාමර. ඒ පාට වර්ග අඳුරගෙන ආමයා තමන්ගේ කෙනෙක් කියලා අඳුර ගන්න පුළුවන්ලු.
1: පාර ජම්බුල කිරණ ඉතින් අපිට අහිත කරයි කියලා නේ අපි කියන්නේ.
0: අහිත කරයි කියලා කියනවානේ ඉතින් සමහරකට අපෙන් නිකුත් වෙන කිරණ පව එයාට බලා ගන්න පුළුවන් චාමර.
1: ඒ තරම් තියුණුයි නේද ගැස්
0: එක. ඒ ගැස් එක තියෙනුයි කියලා තමයි කියන්නේ. අනික කැමිලියන් ගැස් පිටලා තියෙන විදියට 34 විතරක් නෙමෙයි චාමර. උඩ ඉඳන් පහළට පවා බලන්න පුළුවන් කමකුත් තියෙනවා. සාමාන්‍යයෙන් වටේ මෙහෙ කරකවන්න විතරක් නෙමෙයි උඩ ඉඳන් පල්ලෙහාට බලන්නත් පුළුවන්. අංශක 180ක් උඩට බලන්නත් පල්ලෙහාට බලන්නත් පුළුවන්කම තියෙනවා.
1: දුමැස් දෙකක්
0: නේ. ඒක තමයි. නිකමට වා මේ සර්ච් කරලා බලන්නකෝ මේ YouTube එකේ මේ කැමිලියන් කියලා වර කමීඩියන් කියන අනිවාර්යෙන්ම ඔයාට හොයාගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි දැන් මේ පාට මාරු කිරීමේ හැකියාව. අකුණු වේගෙන් යාගේ දිග හැරෙන්න දිවකුත් තියෙනවා චාම්බර. අකුණු වේගෙන් හරි ඉක්මනටම ප්‍රතිචාර දක්වන්න පුළුවන් දිවක් තමයි යාට
1: තියෙන්නේ.
0: ඔව් දඩයන් කරන්න
1: හොයාගන්න.
0: ඒ වගේම තමයි එයාගේ අත චාම්බර හරියට මේ අස්වැසු මේ අත්වැසුමක් දාගෙන ඉන්න අස්වැසුම
1: නෙමෙයි. අස්වැසුම අස්වැසුම දෙනවලු හිටින වැඩි හිටියොන්.
0: දෙනව දෙනව අත්වැසුමක් දාගෙන ඉන්නේ හරිද? අත්වැසුමක් දාගෙන ඉන්නවා වගේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ මෙයාගේ වලිගය තවත් නිකන් පාදයක් අතක් වගේ ක්‍රියාත්මක කරනවා චාමර. මෙයාගේ වලිගයෙන් පුළුවන් ටක් ගාලා මේ ගහක අතක් උනත් අල්ල ගන්න. ඒ හැකියාවක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ.
1: කියලා පණින්නනකොට එහෙම අර
0: ඔව්
1: ඒකෙම තේලෙනවද නේද බැලුනොත් එහෙම
0: වල්ගේ තේන එක රෝල් කරගෙන වගේ නේ ආන්නේ දැන් ලංකාවේ ඉන්නවද කියන කාරණාව ගත්තොත් එහෙම ඔව් ලංකාවේ ඉන්නවා ලංකාවේ ඉන්න වෙන කවුරුත් නෙමෙයි
1: බෝදිලිම
0: තමයි අපි ලංකාවේ
1: කියන්නේ ඔනම් කියන්නේ
0: අපි ලංකාවේ යට කතා කරන්නේ බෝදිලම කියලා. බෝදිලම කියන්නේ සාමර ලංකාවේ ඉන්න විශේෂයක්. දැන් මේ කමිරින් කියලා කියන්නේ පිටරටවල ඉන්න විශේෂයක්. එතකොට මේ අපේ ලංකාවේ ඉන්නේ බෝදිලිම. බෝදිලිම ඔයා දැකලා තියෙනවා නේද? ඒ
1: කියන්නේ මේ ලක්ෂණ තියෙන උපවිශේෂයක්.
0: ඔව් ඒ ලක්ෂණ තියෙන විශේෂයක්. බෝදිලිම කියලා කියන්නේ ඉතින් ඔය කියන හැම දෙයක්ම තියෙන කෙනෙක් සාමර.
1: දැන් පොඩි කාලේ ඉඳන් බෝදිලිම පෙන්නන අපේ අම්මලා අපේ වැඩිහිටි අපි බය කළාට ඔයවා කියලා දීලා නැහැ නේද ඉතින්
0: නේද? ඒව කියලා දීලා නැහැ.
1: හැබැයි ඒකත් හොඳයි කාතිකි. නැත්තම් ඉතින් ඕවා හොයන්න මේ සතාව දඩයන් කරන්න පටන් ගයි අපේ කට්ටි.
0: ඔව්. අතනම කිව්වා චාමර මේ බෝදිලිම කියන්නේ මේ වෙද ටිකක් වැඩිපුර කියන්නේ පේන්න නෑ බෝදිලිම. මොකද ඒකට හේතුව මේ හරිම කලාතුරකින් තමයි අපේ මේ වන ප්‍රදේශවල ලැග ගන්න පුළුවන්කම ලැබෙන්නේ.
1: මම නම් හිතන්නේ ඒ වගේ මේ විශේෂ සත්තු රියක් අඩුවෙන් තමයි අපිට දකින්න ලැබෙන්නේ නේද?
0: කොහොමද ඉතින් සත්තුත් අඩුවෙන්නේ චාමර? ඉතින් ඒ නිසා ඉතින් බෝදිලිමත් දකින්න
1: තර්ජනයක් නෑ නේද මිනිසුන්ගෙන් නේද?
0: මිනිසුන්ගෙන් තර්ජනයක් නැති වුණාට චාමර මේ වනහානි නිසා බෝදිලිම මේ ටිකක් වඳ වීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ.
1: තියෙන මේ විනාශයත් එක්කනේ.
0: ඔව් වනාන්තර විනාශයත් එක්ක බෝධිලිමටත් ප්‍රශ්න වෙලාලු තියෙන්නේ ඉතින්. කොහොම වුණත් එතෙන් සබහා දහම හරි අපූර්ව දේවල් තමයි චාමර දෙන්නේ. අපිට දුන්නේ අංශක 360 බාන අපිටත් බෙල්ල හරවන්න ඕනේ. හැබැයි ඉතින් බෝධිලිමට දීලා තියෙනවා අංශක 360 තමයි ඇස් හරවන්න පුළුවන් විදියට. යාගේ ඇහැනික.
1: මිනිසුන්ට දැන් මේ ටික දීලත් මෙහෙමනම් අංශක 360ක් දුන්නා නම් කොහොම තියේද නේද මිනිසුන්?
0: අපේ ඉතින් අපිට අංශක 360 ඕනේ නෑනේ. කන් දෙකක් තියෙනවා හිමින් සීරේ පොඩ්ඩක් එහෙට මෙහෙට වුණා පොඩ්ඩක්.
1: මේත් වැඩි මම නම් කියන්නේ මිනිසුන්.
0: එහෙම තමයි කට්ටිය ඉන්නේ. කොහොමනත් සබදාම අපේ විතරක් නෙමෙයි බෝධිලිමවත් මේ විදියට හදලා තියෙනවා. එහෙම නැත්නම් කමීලියන්වත් මේ විදියට හදලා තියෙනවා. පාට වුණත් චාම ඉක්මනට වෙනස් කර ගන්නවානේ.
1: අනුවර්ධනය වෙන්න පුළුවන්.
0: ඔව් අපේ මිනිස්සු පාට වෙනස් කරනවා වගේ තමයි සමහර වෙලාවට.
1: අපේ මිනිස්සුත් එක නම් හැරෙන්න බෑ බෝධිලිමට.
0: නේ බෝධිලිම ඔයා ඉන්නේ හරි බින්දුවේ. ඔයා හරිද? ඔයා මේ විතර.
1: ඔයා මොනවද?
0: හරි එහෙනම් ඉතින් මේ විදියට තමයි අපේ බෝධිලිමගේ කතාව අපි කිව්වත් එක.
1: එහෙනම් අපි යන් සින්දුව කර නේද?
0: සින්දුවකට යමු. බෝධිලිම ගැන ජනප්‍රවාදෙත් එකෙක් කතා තියෙනවානේ චාමර. බෝධිලිම නිකන් හරි බයයි වගේ කියන හැඟීම්
1: තියෙනවානේ. වගේ නෙවෙයි. පොඩි කාලේ බය කරන්නේ බෝධිලිම එනවා කියලා වගේ නේද? ළමයි බය කරන්නේ කන්න කියලා කියන්නේ.
0: ඔව්. ඒකට වෙනම කතාවක් තියෙනවා. අපි ඒක පස්සේ දවසක් කියන්නම්. අද අපි කිව්වේ විද්‍යාත්මකව තියෙන කමීඩියන් ඔය කමීඩියන් කියන පරම්පරාවේ තියෙන දේවල් ගැන. එහෙනම් අපි යමු සින්දුවකට. දිගටම සුප්‍රීම් රේඩියෝ ද වෙල්කම් ෂෝ හැගෙන ඉන්නවා.

0: අනාගතයේදී ඔබ ඔබටම ස්තුතිවන්ත වන දෙයක් අද දවසේදී කරන්න. සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි පැඩි වෙලා.
1: අංක එකයි ලග්න එකයි.
2: සියයක්ම ඔබ යතේ.
1: අංක දෙකක් ගැලපුණාම.
2: රුපියල් 1000ක්ම අතේ.
1: අංක දෙකයි ලග්න එකයි.
2: 2500ක් අතේ. අංක තුනට.
1: 50000.
2: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
1: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තබන කෝටි අටේ NLB තනඩි තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13 9 අට ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
2: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක් නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
3: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
4: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
5: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
4: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. Happening evening drive එක
6: lead කරන
7: ඔබ ඉන්නේ කොහෙද කියලා
8: වරු කියනවා. ඉතින් ඒ වartifactId උඹලට වරු කියන්න බෑනේ.
4: Back to back සින්දු අහන්න.
9: Let's go.
10: Every weekday at 4 PM in Porto with Ashi Ali.
0: Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

0: රස පිරිඩු කතා අරගෙන උදෙන්වා.
1: බයත් හිතනවා චාමර ඇස් දෙක ලියාගන්න දෙනවද කියලා ඇහුවාන් පස්සේ. ව්‍යාපාරම් කරනවා වගේ නරියට. ඒ ඇස් දෙකලා ලියාගන්න දෙන්න බෑ. ලියලා දෙන්න ඉතින් කමන්නේ අපි මේ නැති වෙච්ච දවසක ඉතින් මොකක් හරි කරගන්න. එහෙම එහෙම නැතුව ඉතින් ටිකක් අමාරුයි. ඒ කොහොම වුණත් ඉතින් ඔය ඇස් දෙක මේ ජීවත් වෙලා ඉන්න කාලෙත් පරිස්සම් කරගන්න එපයිනේ මන්නම් කියන්නේ චාමර. සමහර වෙල්ඩින් වැඩ එහෙම කරද්දී අර මේ වෙල්ඩින් වැඩවලදී පොඩ්ඩක් පැස්සුම් මෙහෙම කරද්දී නේද? එහෙම මේ එහෙම එනවා නේද? අනිකන් ඇස් දෙක නිකන්
2: රෑට ඒකට වෙනම මේ ආරක්ෂණ උපකරණයක් තියෙනවනේ ඒකට නේද පාවිච්චි කරන්න. අපි දන්නේ නැහැ නම මොකද්ද කියලා.
1: අර ඇස් දෙකට දාන එකක් තියෙනවනේ. ඉතින් ඒ දෙක දාලා පරිස්සම් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඉතින් සමහර අය රෑට ඔළුව කැක්කුම හැදෙනවා. ඊට පස්සේ ආපහු මේ වුණාද ඔළුව කැක්කුම හැදලි වෙරලා ඇස් දෙක නිකන්
2: රෑට ඔළුව කැක්කුම හැදෙන එක නෙවෙයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ඇස් දෙක ආරක්ෂා කරගන්න එක නේද?
1: ඒක තමයි ඇස් දෙක නිකන් ඉරී යනවා වගේ පේනවනේ.
2: අර යකඩ කෑල්ලක් උතරේ ඇහැක වැදුනොත් එහේ මොකද්ද කරන්නේ? කඩින් ගන්නද?
1: ඒකනේ.
2: ඊළඟට ඇස් දෙක ඉල්ල කරන තමයි සිද්ධ වෙන්නේ.
1: අනිත් පස්සේ නම් කියන්න පුළුවන් හිත හිරිවටන ඔයලා ඇස් දෙක මට දෙනවද කියලා අහන්නේ ඔයාට. ඒ නිසා ඒ දැන්ට යන ලෑස් වෙන්නේ පාරද මෙතන.
2: ඒ නිසා තින් අනිවාර්යෙන් අපි විශේෂම අපි මේ වෙල්ඩින් කර්මාන්ත ඉන්න සහ ඒ පෑස්සු මංශවල ඉන්න අපේ ආදරණීය සහෝදර සහෝදරියෝ නේද? බුලුවන් තරම් ඔය ආරක්ෂිත මේ දේවල් පාලඳින්න ඕනේ.
1: ඔව් මොකද ඔයා දන්නවානේ ඔයාගේ ඔයා කරන රස්සාව ඒක. එතකොට ඔයාගේ රැකියාව ඔයාගේ ව්‍යාපාරය ඔයාගේ ව්‍යාපාරය අර පිරිසිදුවට ඒ වගේම පිරිවලට කරගෙන ගියාට පස්සේ ඔයාට හානියක් වෙන්නේ නැහැ. ඔයාට ඒකේ මුදල් හම්බ කරගන්න පුළුවන් කමකුත් තියෙනවා. හරිද? ඒ නිසා ඉතින් අනිවාර්යයෙන්ම මේ මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරන්න. මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ පාවිච්චි කරාට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා ඔයාගේ නිෂ්පාදන කටයුතු නිරවද්‍ය විදිහට කරගෙන යන්න. අවම ලෝභ රාමද විමෝෂණේ බල ශක්ති කාර්යක්ෂමතාවය නිසා පිරිසිදු නිරවද්‍ය වෙල්ඩින් සේවාවක් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. අනික SLS සහතික කළ පළමු වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ තමයි මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ කියලා කියන්නේ.
2: ඒ නිසා අනිවාර්යෙන් නම බලලම ගන්න. මෙල්වා නිෂ්පාදනයක් දුවා ගන්න කියලා හිතලා බලලා නේද ගන්න. මොකද SLS සහතිකයේ තියෙන නිසා බය වෙන දෙයක් නැහැ. විශ්වාසය ප්‍රමිතිය මේ සියල්ලක්ම මෙල්වා වෙල්ඩින් ඉලෙක්ට්‍රෝඩ සතුව තියෙනවා.
1: මොකද කියන්නේ අපි යනවද?
2: යමු නේද අපි ඉතින්.
1: එහෙනම් අපි යමු. යමු කිව්වහම හිතුවානේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කළා යන තමයි ලෑස්ති වෙන්න කියලා.
2: මම ඉස්සල්ලා යමු කියලා කිව්වා ට්‍රැවල් එකට. දැන් ආයෙත් යමු කියලා කිව්වා.
1: ඒ දැන් යමු කියලා කිව්වේ ගෙදර යන්න නෙමෙයි. දැන් යමු කියලා කිව්වේ අපේ කට්ටිය ඉන්න තැන හොයාගෙන. මොකද ඔයාව හොයාගෙන සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට චාරිකාවෝ නැවිත් තිනු මේ 11 වෙනි අධියරේ. ඉතින් 11 වෙනි අධියරේදී අපි අද දවසේ ඇවිත් ඉන්නේ බෙන්තොටට. බෙන්තොට ඉන්න යාළුවන්ට පුළුවන්කම තියෙනවා සුප්‍රීම් රේඩියෝ සද්දට මහගෙන ඉන්නවා නම් තෑගි බෝග ඔයාගේ කරගන්න.
2: ඉතින් බෙන්තොටේ නාදරේ නුවව හොයාගෙන තමයි අපේ කට්ටියද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අබා හර්බල් බ්ලැක් කෙනා අපිත් එක්ක ඉන්නවා. ඔව්. ස්වභාවික ශාකසාර 9ක පෝෂණය සපිරි අබා හර්බල් හැයා කළ ෂැම්පු දැන්න විටමින් E අඩංගු නවතම සංයෝගයකින් තමයි ඔයාලඟට එන්නේ. හිසකෙස් වැටීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරන්න උදව් වෙනවා. අබා හර්බල් බ්ලැක් කෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමක් ඔයාට දෙනවා. ඉතින් ඔන්න අද ඔයාට ඉතින් අපි අබාහබල් දෙනවා.
1: දැන් මේ පැත්තෙන් මේ විදිහට වේදි සමහර අය කැමති චාමර මේ තමන්ගේ ජීවිතේ ලස්සනට පිළිවෙලට තියාගන්න. දැන් අපි ඇස් ගැන කලින් කතා කරනවානේ චාමර. දැන් සමහර අයට නම් ඉතින් ඇස්වල පොඩි ප්‍රශ්නයක් එච්ච ගමන් ටග්ගාල දුවගෙන යනවා ගිහින් ඇස් දෙක පරීක්ෂා කරගන්න. එතකොට දිය වැඩියාව කොලෙස්ටරෝල් ඊට පස්සේ අපෝ තියෙන ලෙඩ වර්ග එහෙම ගිහිල්ලා බලා ගන්නවා. හැබැයි ඉතින් ඔයාව කන් දෙක නිකන් හරි බලාගෙන තියෙනවාද? කන් දෙකට ප්‍රශ්න වෙනවා කියලා ඔයාලට හිතෙන්නේ නැද්ද? කන් දෙක නිකන් කලාදුරු පිරලා ඊට පස්සේ කලාදුරු අනවශ්‍ය
2: දානකට ඇවිල්ලා මේ දේවල් දරාගෙන ඉන්නවා. තිකේලොත් නිකන් වඩ හිතෙන්නේ නැද්ද? මේ හිතන්නකො නගරයකට ගියහම කොච්චර සද්දදනේ. බස් රථයේ නැංගහම නිකන් DJ බස් රථය තියෙන්නේ අපේ නේද කොට?
1: ඔව්.
2: ඒක නිසා මේ හිතන්නකො දවසක් ඇතුළත මේ නිදාගන්න වෙනකන් සමහරව නිදාගනත් ඕකට නිවනක් දෙන්නේ නැහැ නේද?
1: ඒත්
2: කන් දෙක කොච්චර නම් අපේ අසනීපෙල ඇතිද?
1: ඒකනේ. ඉතින් ඒ නිසා කන් දෙකට මොකද වෙලා තියෙන්නේ? කන් දෙකේ තත්ත්වය මොනවාද කියලා තෝ බලා ගන්න ඕනේ. සමහර විට චාමර අපිට ඇහෙනවා ඇති. හැබැයි අපිට අර ඇහෙන සංවේදී ඉන්ද්‍රියන් මං හිතන්නේ ටිකක් ඇතුලේ තියෙනවානේ. ওই කන් බෙරියාවට මේ එක එක දේවල් ටික තියෙනවානේ. ඉතින් ඒ ටිකට මොනවා හරි හානියක් සිද්ධ වෙලාද? දැන් හොඳට තියෙනවාද? තම තව කොච්චර කාලයක් මට මගේ කන් දෙක පරිස්සමට තියාගන්න පුළුවන්ද? ඔන්න ඔය ඔක්කොම ටික බලා ගන්න පුළුවන් Vision Care Hearing Solution වෙතින්. මොකද Vision Care ලෑස් වෙලා තියෙනවා වාගේ කන් පරීක්ෂාවක් කරලා කොහොමද තියෙන තත්වේ මොන වගේද තියෙන්නේ? ඔයාට ශ්‍රවණ උපකරණ එහෙම අදාල ඒ කියන්නේ ගන්න ඕනද? ඒවා ඕන කරනවද? ඒ හැමදේම ඔයාට කියලා දෙන්න ලෑස්ති. ඉතින් අපිත් එක මේ ගමන යන්න Vision Care Hearing Solution එක තුනක් වෙනක මතක් කරන්න ඕනේ. ඔයාට පුළුවන්කම තියෙනවා වෙළඳ පොලේ අඩුම මිලට channel 10 ෆුල් ඩිජිටල් හෙරි නේට්ස් ලබා ගන්න ශ්‍රවණාධාර ලබා ගන්න. ඉතින් මේ ශ්‍රවණාධාර සඳහා ජීවිත කාලය පුරාම නොමිලේම ආෆ්ටර් සේල් සර්විස් එකක් ඔයාලට තියෙනවා. ඒ වගේම තමයි මේක රීප්‍රෝග්‍රෑම් කරගන්න. එතකොට ෆිටින් සර්විසස් මොකද දැන් කාලයක් ඇදචාමර මේක පොඩ්ඩක් එහෙට මෙහෙට වෙන්න පුළුවන්. ඉතින් ෆිටින් සර්විසස් කරගන්න පුළුවන්කම තියෙනවා. මේ හැමදේම ජීවිත කාලය පුරාවටම නොමිලේ දෙන එකම තැන තමයි විෂන් කියා කියලා කියන්නේ. විෂන් කියා හෙරින් සොලූෂන් එකට යන්න. අනික දැන් අපි එනකොට ඔයාට අරන්ගෙනවා කූපන් එකක්. මේ කූපන් එක ඔයා ගාව තිබ්බොත් එහෙම ඔයා ඒක අරගෙන විෂන් කියාකට ගියොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා S2ත් පරීක්ෂා කරගන්න. ඒ වගේම තමයි කංකරාදුරු පරීක්ෂණත් නොමිලේම කරගන්න පුළුවන්කම තියෙනවා.
2: ඉතින් මේ ලොකු විස්තරයක් අපි කිව්වට මෙතන ලොකු විස්තරයක් හෙච්චර හිතන්න ඕනේ නැහැ ඔයා.
1: ඔව් හිතන්න ඕනේ නැහැ.
2: ඔයාලට තියෙන ඉතින් අපි කූපන් එකක් ගෙනත් දෙනවා ඔයාලට. ඊළඟ ඉතින් පරීක්ෂාවන් කරගන්න පුළුවන් ඇස් වගේම කන්නුල කන් කලාඳුරු පරීක්ෂාව වගේ දේවල්. පුළුවන් තරම් ඉතින් අපි කන් දෙකත් පරිස්සම් කරගන්න ඕනේ අපි. හරිද? තවත් කෙනෙක් ඉතින් අපිත් එක්ක ඉන්නව නේද එකතු වෙලා?
1: අපිත් එක්ක ඉන්නවා. සමහරු නම් මෙයාගේ සුවඳ වැඩි නිසාම ශාමර මෙයාව සාක්කුවෙත් දාගෙන යන්න හදනවා. පොඩ්ඩක් සුවඳ වැඩිපුර තියාගන්න කියලා. එහෙම සමහර කට්ටිය ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා. මේ කියන්නේ ගොඩ්රිජ් එයා පවර් පොකට් ගැන. ගොඩ්රිජ් එයා පවර් පොකට් ගත්තොත් එහෙම ඔයාට පුළුවන්කම තියෙනවා පවර් ජෙල් තාක්ෂණයේ තියෙන නිසාම සුවඳ දින 30ක් පුරා තියාගන්න. කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. අනික අලුත්ම සුවඳ 6ක් ඇවිත් තියෙන්නේ. අලුත්ම සුවඳ 6 තමයි රෝස් ෆ්‍රෙෂ් එක තියෙනවා. එතකොට ජස්මින් තියෙනවා, සිබ්‍රේස් තියෙනවා, ඒ වගේම ලැවෙන්ඩර් තියෙනවා, බෙරි රෂ් එක තියෙනවා, ලෙමන් තියෙනවා. මෙන්න මේ සුවඳත් එක තමයි ඔයාගේ ගෙදරට ඇවිත් තියෙන්නේ. බාත්รูම් එකේ විතරක් නෙමෙයි වාගේ ගෙදර. එතකොට වාගේ මෝටර් රථේ නැවුම් සුවඳකින් වාට තියාගන්න පුළුවන්කම තියෙනවා ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රෙග්‍රන්ස් පාවිච්චි කරොත්. එහෙම
2: ගෙදර ඉතින් සුවඳර තියාගන්න නේද? ආයෙත් ඔයාට යන යන තැනක් array යන්න ඕනේ නැහැ. එතකොට කොහොමවත් ඔයා සුවඳවත් වෙනවා. එතකොට
1: ඔව් මේව ඔක්කොම අපි ඔයාට දෙනවා. හරි ඒ නිසා ඉතින් අතාර ගන්න එපා.
2: ඉතින් ඔන්න ඉතින් අපි දොරින් දොරට චාරිකාව අද දවසේදී අපි එනවා මේ විදියට ඔයාව හොයාගෙන ලෑස්සොල ඉන්න සද්දරම ඉතින් 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ තහගෙන ඉන්න.
1: බෙන්තොට ඉන්නේ ආලෝ හොඳේ සද්ද වැඩි කරන් ඉන්න ඕනේ. අද අපි ඉන්නේ බෙන්තොට. ඒකන
2: මතක. රේඩියෝකේ සද්ද වැඩි කරගෙන ඉන්න ඕනේ. හරි.
1: ඔව් රේඩියේ. එහෙම නැත්නම් මොකේ සද්දද? කටේ සද්ද වැඩි කරන් ඉන්නවා. රේඩියෝකේ සද්ද. කටේ සද්ද වැඩි වුණොත්
2: එමෝ. සින්දුවක් එහෙම කියන්නේ ඉතින් නේද? ගීතයක් එහෙම කියන්නේ.
1: එහෙනම් අපි හමු වෙමු සින්දුව.

0: සුප්‍රීම් රේඩියෝ.
1: මොකද මේ කොන්ඩි සුදු වෙලා මූනත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
2: එකක් නෙමේ ප්‍රශ්න කොඩ්ඩක්. කොන්ඩි සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
1: හරි හරි, කලර් කරගන්න වෙලා නෑ. ඒ ගැන හිතලා මූණ කළු වෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
3: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ, දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් වෙළඳවිල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22.
4: මේන්නේ බ්‍රෑන්ඩඩ් ඉංජිනේරු මහත්තයා.
5: ඇයි මුදලාලි එහෙම කියන්නේ?
4: නැහැ, ඔය මහත්තයාගේ ඔරලෝසුද, ඇඳුම්ද, සපත්තුද, අරවද, මෙව්වද, එන නම් තින බ්‍රෑන්ඩඩ් බඩුනේ. මහත්තයා මොනවද උනේ?
6: අලුත් ප්‍රොජෙක්ට් එකට GI box බවඩ කරන්න කියලා.
4: මොන වර්ගයෙන්ද?
6: හොඳ වර්ගයකින්.
4: අයියෝ මහත්තයා, යකඩ ගන්නකොට බ්‍රෑන්ඩඩ් වෙන්න ඕනේ. නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන, ගෙවන මිලට විශ්වාසයක් තියෙන එකම බ්‍රෑන්ඩඩ් GI box bar තමයි මෙල්වා GI box bar.
7: මෙල්වා මෙති දන්න කියන GI box bar.
8: අයියෝ, හීනයක්ද දැක්කේ?
1: ඒ මොකද මේ කෑ ගහන්නේ?
8: ඉවරයි අද.
1: කවද දැක්ක හීනේ?
9: සුදු නෝනේ අලි වැඩේ මේ මන
1: පොවන බුදුමවක හිතට දැනෙන සිංහහන්න සතිය දවස් පහේම දවල් එකට
3: සින්දු කෆේ විත් නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
10: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වලකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
3: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.
11: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තා නම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණේ. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: එක දිගට රසමවන අපේ තානේ මෝනින් ෂෝ එක.
1: උද 9යි විනාඩි 43යි දැන් වෙලාව.
2: දැන් මේ ඇමරිකානු ජනාධිපතිවරයා කියනවා හමාස් ඇතුළු ගාසා සන්නද්ධ කණ්ඩායම් සම්පූර්ණයෙන් නිරායුද්ධ කිරීමට එකඟතාවයකට ඇවිල්ලා තියෙනවලු. හරි, ඔහු තමන්ගේ සමාජ මාධ්‍ය ජාලවල තමයි මේ අදහස කියලා තියෙන්නේ. හෙට ඉඳන් යුද්ධ පටන් ගේ දන්න නෑ ඉතින් නේද?
1: ඒක තමයි.
2: හෙට ඉඳන් ප්‍රහාර වැඩි වෙන්නත් පුළුවන්.
1: සාමකාමීව දවස් දෙක තුනක්වත් ඉන්න දෙන්නේ නෑ නියම් අප්පා. මේ මන් දන්නේ.
2: අපේ ජනාධිපතිවරයාත් කියලා තිබේ අදරතුරේ මේ රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් නෙවෙයි අභ්‍යන්තරික මිනිස්සු සංවර්ධනය කිරීම කරන්න ඕනි කියලා. ඒක අනිවාර්යෙන් එහෙම කරන්න ඕනි. මානව සම්පත දියුණු කරන්න ඕනි නේද?
1: ඒක 100%ක් කරන්න ඕන දෙයක් ඉතින්.
2: අනිවාර්යයෙන් ඒක 100%ක් උනාද කියන ප්‍රශ්නේ තියෙනවනේ මෙතුවක් කාලයකට නේද? සියලුම සමාජ සංස්ථාවල ලොකු ගැටලුවක් බවට ඉතින් ඔක පත් වෙලා තියෙනවා. මානව සම්පත දියුණු නැහැ කියලා සමහර තැන්වල ඉතින් අපිට හොඳටම පේන්න තියෙනවා.
1: හොඳටම පේන්න තියෙනවා.
2: සමහර වාහන ගිනි ගන්නවා ඉතින් නේද? මේ විවිධ ප්‍රදේශ වෙන මිනිස්සු ආවිගේ පාලනය කරගන්නේ. ඉතින් භෞතික දේවල් වන්දි කියනවා ඇත්තටම එක පැත්තකින් නේද?
1: ඔව් එක පැත්තකින් ඉතින්
2: මිනිස්සුන්ගේ වැරදි වල.
1: ඒ කියන්නේ වෙන ප්‍රශ්න

0: තියෙන සමහර වෙලාවට.
1: නෝ සහයෝගයෙන් ඉඳලා නෑ වගේ දේවල්
0: කරන්නේ. ඔව් උනේ ඉතින්. සහයෝගය වැඩි වුණාමත් ඊට පස්සේ වෙන්නත් කතන්දරයක් නේ මොකක් හරි. දැන් ඉතින් මේ පවුලේ අයත් එක්ක ඉතින් සතුටින් ඉන්න ඕනේ අපි. පවුලේ අයත් එක්ක ඉතින් නේද අපි බඩු මුට්ටු ගන්න යනවා ඉතින් තැන් තැන් වලට. දැන් ඉතින් ඔයා සුපිරි වෙළඳසල් ජාලයක අධ්‍යක්ෂකව මිද ගන්න යන්න කසාගල ග්‍රීන් සුපර් එකට.
1: කසාගල ග්‍රීන් සුපර් එකට ගියොත් එමුවට අවශ්‍ය කරන හාල් සීනි පිටි පරිප්පු අල ලුණු වගේ අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩ ග්‍රොසරි අයිටම්ස් පවා දිවෙන්නේ අඩුම මිලට වාර ගන්න පුළුවන් කම තියෙනවා. යන්න ශාකා තියෙනවා මාතලි, අසුරුගේරිය, එතකොට කඩුවෙල, ගණේමුල, නාරම්මල, ගම්පල කියන තැන්වල මග අරගන්නවා. හරිද?
0: මේ ශාඛාවන් අමතරව දැන් දිවයින අනෙකුත් ප්‍රදේශවල ශාඛාවන් යොහුසුලුව ආරම්භ කරමින් තමයි තියෙන. වඩත් ළඟදීම ඔයාගේ නගරයේදී කසාගල ග්‍රීන් සුපර් වෙත යන්න අවස්ථාවක් උදා කර දෙන්න යලා සූදානමින් ඉන්නවා.
1: ඒ වගේම තමයි ඔයාලට රුපියල් 40ක් වේදන් කළා අද සම්පත මිලදී ගන්න පුළුවන් නම් ඔයාලට ලක්ෂයක් පවා දිනා ගන්න පුළුවන්කම තියෙනවා. ලක්ෂ 2ක් පවා දිනා ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ඉතින් 250,000ක් වුණත් දිනා ගන්න පුළුවන්.
0: ඔව් ඉංග්‍රීසි අක්ෂරයේ සහ අවසාන අංක 4 ගලපන්න ඕනේ. හැබැයි මහජන සම්පත දිනුම් වාරයෙන් තමයි මේ ජයග්‍රහක
1: තෝරගන්නේ.
0: ඉංග්‍රීසි අක්ෂරයයි අවසාන අංක 4 ගලපන්න රුපියල් 250,000ක් තියෙනවා. අවසාන අංක 4ට රුපියල් 50,000ක් වගේම අවසාන අංක 3ට රුපියල් 4,000ක් දිනාගෙන තවත් සෙසු තෑගි තියෙනවා. මේ මතක් කරන්න තියෙනවාට අද වියදමට ගැලපෙනම ලොතරැය තමයි අද සම්පත ලොතරැයි. දැනදැන ගිහිල්ලා ඉතින් රස්තිය අදු වෙන්න ඕනේ නැහැ. සල්ලි පොලියට ගන්න නැතුව ගිහිල්ලා ටිකට් එක අරන් බලන්න. ඊට පස්සේ ටිකක් ඉවසලා බලන්න දිනුම් අවස්ථාවක් තියෙනවද කියලා.
1: ඔව්.
0: එහෙම වුණොත් ඔයාලට ওই දවසේ තියෙන ප්‍රශ්න ටික අඩු කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලය හරහා ලබා දෙන මේ අද සම්පත ලොතරැයිම් පුළුවන්කමක් තියෙනවා.
1: ආවට ගියාට දේවල් කරගෙන ප්‍රශ්න ඇති කරගන්න එපා. හොඳට හැමදේම ගැන හොයලා බලන්න. හොඳට හැමදේම හොයලා බලන ඔයා අනිවාර්යම උපාධියක් ගන්න ගියත් හොයලා බලන්න ඕනි මේ උපාධිය ලංකාවේ රජයේ පිළිගත්තු එහෙම නැත්නම් ලෝකයේ පිළිගත්තු උපාධියක්ද කියලා.
0: කියලා නව ලෝකෙට ගැලපෙන උපාධිය අධි කියලා බලන්න එපා. ඊළඟක නේද ඉගෙන ගන්න විශේෂය.
1: අනිවාර්යම ගැන ඒක මේ බලන්න එපා නේ. ඔක්කොමත් එකම හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධියක් ඔයාට ගන්න හිතනවා නම් ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකට ඔයාට යන්න අවස්ථාව හම්බුනේ නැත්නම් ඔයාට පුළුවන්කම තියෙනවා චයිනා ලංකා এডুকেෂන් එක එකතුලා චීනට ගිහිල්ලා චීනේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ලෝකෙම පිළිගත්තු හොඳම උපාධිය ඔයාගේ කරගන්න. ඔයාට පූර්ණ ශිෂ්‍යත්වයක් හම්බ වෙයි. එහෙම නැත්නම් ආරම්භ ශිෂ්‍යත්වයක් හම්බ වෙයි. ඒකට ඉතින් තීරණය වෙන්නේ එන්ට්‍රස් එක්සෑම් එකත් එක්ක තමයි.
0: අනිවාර්යයෙන්ම
1: එක්සෑම් එකට කලින් ඉඳන්ම ඔයාලට පුරුදු පුහුණු කරනවා.
0: ඔයාලට පුරුදු පුහුණු කරවන්නේ ඉතින් චයිනා ලංකා এডুকেෂන් එකේ. චයිනා ලංකා এডুকেෂන් තමයි ලංකාවේ දරුවන්ට මේ අවස්ථාව උදා කරලා දෙන්නේ. චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ලබා දෙන ශිෂ්‍යත්ව යටතේදී පූර්ණ කාලීන වගේ මර්ධකාලීන ශිෂ්‍යත්වයට යටතේ ඔබේ දරුවට චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාලයක ඇතුළත් වෙන අවස්ථාව චයිනා ලංකා এডুকেෂන් හදලා දෙනවා. දැන් මේ පහවුණු 28 29 කියන දවස් දෙකේ තිබුණා සම්මුඛ පරීක්ෂණ ශිෂ්‍යත්ව සේයක් සඳහා. ඉතින් තාමත් අවස්ථාව තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා දැම්ම ડોක්ටර් භාග්‍යට කෝල් එකක් දෙන්න. තවත් පාඨමාලාවන් රසක් තියෙන උපාධි තියෙන ඒ වගේම මෙතන ඔයාට තවත් ඩිප්ලෝමාවන් කරන්න පුළුවන්. මේ සියලු කරුණු කාරණා දැන කියාගෙන ජීවිතේ ගොඩදා ගන්න හොඳ ඩිග්‍රියක් කරගන්න උනට ලැබෙන අවස්ථාව මඟ අරගන්න එපා.
1: කතා කරන්න ડોක්ටර් භාග්‍යට 077 290 290 290 290 290. එහෙනම් අපි ඒ කතාවත් එක මෙන්න ලෑස්ට් ඒකේට විරාමයකට
0: වෙලාව මතක් කරන්නම්. වෙලාව පෙරවරු 9:00 විනාඩි 49යි දැන්.

0: සුප්‍රීම් රේඩියෝ යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න මන අපහුනුවලත් ඉහළ පළපුරුද්දක් ඇති ශ්‍රවණ විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ නොමිලේ ශ්‍රවණ පරීක්ෂාව ලංකාවේ අඩුම මිලට නවතම තාක්ෂණයෙන් යුත් චැනල් 10ක ඩිජිටල් ශ්‍රවණාධාර සමගින් ජීවිත කාලය පුරා අලෙවින් පසු නොමිලේ සේවාව සමගින් දෙවෙනි පුරා පිහිටි විෂංකයා ශාඛාවන් වෙතින් අදම ළඟම තිබෙන විෂංකයා හීරින් සොලූෂන් ශාඛාවට පැමිණෙන්න අමතන්න 0777 76 76 10
1: Godrej Air Power Pocket Fragrances. Then අලුත් සුවඳ හයිකින්. Power Gel තාක්ෂණය නිසා සුවඳ දින දිහා පුරා පවතී. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර් රථයක් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
2: ආ, ඔය එන්නේ පඬිතු නෝන.
3: ඇයි මුදලාලි ඒ රත්තරන් උනාට එහෙම කියන්නේ?
2: ඇයි බන් නොදන්න මගුලක් නැහෙනේ.
4: ආ, මුදලාලි. මගේ ගේට් එක අලුතෙන් හදන්න කියලා.
2: හදමු හදමු.
4: මම මේ GI box board කරන්න ආවේ.
2: දෙන්නම් කොහොඳ වර්ගයේ
4: නෑ නෑ නෑ නෑ නෑ මට ඕනේ නම මිනුම් ප්‍රමාණය ගහලා තියෙන ගෙවන මිලට විශ්වාසයක් තියෙන මෙන්වා GI box bar
5: මෙන්වා බෙති දන්න තියෙන GI box bar
6: ජීවිතේ වෙනසක් හොයන ඔබට
7: යතරනේ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොයි හරි
8: හිතට ශක්තිය
9: සිරුරට සුවය
10: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
8: ලස්සනට ඉන්න අලුත් රහස්
11: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්

0: රසක් වෙන පිළිකෑම.
1: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
2: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
0: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
2: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ 10ට. වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
0: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට
2: දොරින් දොරට මඟ දිගට මුළු රටට
0: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
2: අද බෙන්තොට අනුග්‍රහ
0: ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේගන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත් සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේගන්සස්
3: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන් කියා හියර් ඉන් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777 76 76 10 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
0: ඔබේ සුපර්මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777 76 10 22
4: 89.1 89.3
2: සුප්‍රීම් රේඩියෝ
4: රට

0: Supreme Request Friday.
1: උදේ රෑයි වෙනාඩි 55 යන්.
2: අපිට යන්න වෙලා වැවිලා තියෙන්නේ. හැබැයි ඉතින් එහෙම යන්න බෑ. ඔයාලට මතක් කරන්න ඕනේ දේවල් ටිකක් තව
1: තියෙනවා.
2: මෙල්ඩෝල් ගැන කියලා යන්න ඕනි.
1: නැත්තම් ඉතින්
2: දැන් මේ සතියන්තය දැන් අද ගෙදර යන්නයි යන්නේ නේද?
1: ඔව්.
2: අනිවාර්යෙන් බස් රථයට ගොඩ වෙන්න කලින්. කෝච්චියට ගොඩ වෙන්න කලින් මෙල්ඩෝල් එකක් බීලා යන්න. මොකද තෙහෙට්ටුව ඇඟපතේ වේදනාව ඔය දේවල් එක්කනේ ඉතින් අපිට පොදු ප්‍රමාණය හැම වෙන බෝනස් එකක් නේක නේද?
1: කෝකටත් ඔයාට පුළුවන් ඉතින් බීලා යන්න නැති වුණත් ඒක අරගෙන පොකට් එකේ දාගෙන වතුර හිකුත් දාගෙන යන්න.
2: මෙල් ඩෝල් එක බීලා යන්න නැතුව නේද? හරි කතා
1: කියන්නේ.
2: ඉතින් මේ මෙල් ඩෝල් එකක් අනිවාර්යයෙන් ළඟ තියාගන්න. මොකද වේදනාවන් කැක්කුම්බට විරුද්ධ ප්‍රබල ආරක්ෂාවක් ලබා දෙනවා පැරසිටමෝල් විශේෂයක් විදිහට. හරි, ඔෆිස් එකේ තියාගන්න, පර්ස් එකේ, බෑග් එකේ අනිවාර්යයෙන්ම මෙල්ඩෝල් කාඩ් එකක් ළඟ තියාගන්න ඔයා.
1: ඔව්, දැන් ඒ පැත්තෙන් ඒ විදිහට වාස දෙද්දී ධන නිධානේ අපිට ඔලුව කැක්කුම හදවන්න නැතුව ශාමර මේ අපිට අර නිකන් හරි අමුතු හැඟීමක් එනවා. අපි ජීවත් වෙනවා වගේ හැඟීමක් දෙනවා ධන නිධානේ.
2: මොකද ජීවිතේට අරමුණක් ගේනවා නේද?
1: අරමුණක් ගේනවා. කෝටි ගානක තෑගි දෙන නිසාම ඔයාට කියන නෙල්බි ධන නිධානේ වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා කෝටි 12.4ක සුපිරි තියාගලා බේකොන බිහිකරා කඳ උඩ රටින් ඒ වගේම තමයි ඔන්න මේ ළඟදීම කඩුවෙල ප්‍රදේශයේ මනෝජ් විජේසිංහ මහතා ආරවි කළ උතරයි පතක් නිසා ඔන්න සුපිරි ත්‍යාගලාභයක් දෙවන සුපිරි ත්‍යාගලාභය බිහි වුණා රුපියල් 9,31,00,000 අධික ත්‍යාග මුදලක් ලබා ගන්න ගමන්.
2: ඒකනේ තවත් ඉතින් තියෙනවා මේ ලක්ෂ ගණන් දිනාගත වාසනාවන්තය ගොඩ දෙනෙක්.
1: නැත්තම් හිතන්නකො සමහර මේ වෙනකොට කියන්නේ ජූලි මාසෙ වෙනකොට සුපිරි ත්‍යාගලාභින් 2 දෙනෙක් වගේම 120 ත්‍යාගලාභින් 35 දෙනෙක් විතරක් නෙමෙයි 102 ත්‍යාගලාභින් 450 එක්තැනෙක් බිහි කරලා තියෙන්නේ.
2: ඉතින් මීට අමතරව දැන් සෑම ඉරිදා දවසකම සන්ඩේ බෝනස් වාසනාවක් දෙනවා. හිතන්නකො තෑගි කොච්චරක් දෙනවද කියලා ධන නිධානය ලොතරැයි තාමත් ප්‍රමාණ වී ගිහිල්ලා ධන නිධානය ලොතරැයියක් ගන්න හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලය වළංගෙන් ඉන්නෝ.
1: එහෙනම් ඉතින් අපි අදට මේ සතියට වැඩසටහන නිමා කරන්න ලෑස්ති. මනිෂා විත් තියෙන්නේ සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් අරගෙන. එයත් එක්ක සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් ලිමේ නැද තියෙන්නේ රික්වෙස්ට් ෆ්‍රයිඩේනේ. රික්වෙස්ට් ෆ්‍රයිඩේ වන් සිංදු හානි පුළුවන්කම තියෙනවා එයත් එක්ක එකතු වෙලා. එහෙනම් ඉතින් අපි ගිහින් එන්නම් පරිස්සමට ඉන්න. සුබ දවසක්, සුබ සතියන්තයක්.
2: එහෙනම් ජය වේවා හැමෝටම. මං චාමර.
1: මම නිපුනිකා.

0: උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ
1: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
3: අයිබෝවන් සුබෝදෑසන කලත් පයක් වෙලා මොතක් කරන්න අගුද දහයයි විනාටි දෙකයි දැන්වලාවා.
4: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
5: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්ල්බී තනඩිතහනය දුතුරයිෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබාදමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවන ජාතිය මහත්තන සම්පත තන නිදහනය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්නේ.

89.1 89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ අහසේ පිළේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ

0: Request Friday. Supreme Request Friday.
1: අයුබෝවන් සබෝ දැස්සනක් ොදේ දහයයි විනාටි අටයි දැන් වෙලාව දහයයි විනාටි අටයි කියලා කියන්නේ සුපුරුතු විදිහටම මනීෂගේ වෙලාව ආරම්භ කරන්න තමයි මේ විදිහට ලෑස්ති වෙන්නේ. හරි, ඉතින් ආරම්භ කරන්න ලෑස්ති වෙනකොටම කියන්න දෙයක් තියෙනවා. අද මගේ දවස නෙවෙයි, අද ඔයාගේ දවස. ඔයාට තමයි අද දවසේදී පූර්ණ අයිතිය සහ වගකීම තියෙන්නේ. අහන්න ඕනේ සින්දු මොනවද, එතකොට ඒ සින්දු වලට එකතු කරගන්න ඕනයි කවුද, මෙන්න මේ වගේ ඕනම දෙයක් ගැන කතා කරන්න ඔයාට තියෙන එකම දවස විතරක් නෙවෙයි, හැබැයි වැඩි වටිනාකමක් තියෙන දවස අද තමයි. මොකද මේ සතියක් අවසාන වෙනකොට අපි කැමති සින්දුවක් අහගෙන, අපි කැමති දෙයක් කරගෙන ඉන්න අපි හැමෝම හරි කැමතිනේ. ඉතින් ඒකට තමයි සුප්‍රීම් රේඩියෝ අපි ඔන්න ඔයාට මේ අවස්ථාව දීලා තියෙන. ඉතින් ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න, මැසේජ් කරන්න, ඒ විතරකුත් නෙවෙයි මගේ TikTok live එක පැත්තට එන්න පුළුවන්. මේ හැම පැත්තකින්ම ඔයාට චාන්ස් එක තියෙනවා මේ වෙලාවේ ඔයා අහන්න ඕනේ මොකක්ද කියන සින්දුව තෝරන්න. හරිද? ඔන්නේ චාන්ස් එක ඔයාට දීලා තියෙන. ඉතින් ඒ නිසා කතා කළා මේ පැත්තට ඔයා කැමති සින්දුව කියන්න ඕනේ චාන්ස් එකක් තියෙනවා. ඒ නිසා මම මතක් කරන්නම් අපේ hotline නම්බර 011 2516 510 510 කතා කරොත් මේ පැත්තෙන් හරිම ආදරණීය කෙනෙක් ඔයාට කතා කරන. ඔය කතා කළා අහන ඔයා මේ වෙලාවේ අහන්න කැමති සින්දුව මොකක්ද කියලා. එහෙම අහනවා කැමතිම සින්දුව එයාට කිව්වට පස්සේ එයා ඒ සින්දුව දෙන්න ඇප කැප වෙලා කටයුතු කරනවා ළමයි. රේබරන් ඉතින් කතා කරන්න පුළුවන් ඔයාට වට්සප් පැත්තට වට්සප් මැසේජ් එකක් එවන්න පුළුවන් 0716 1893 83 83. ඒ විතරක් නෙවෙයි, තව පුංචි වෙලාවකින් මම එනවා TikTok එක පැත්තෙන්, TikTok live එකක්. ඒ පැත්තටත් ඔයාට එන්න පුළුවන්. එහෙමනම් ඉතින් මේ හැමදේම මතක් කරගෙන ලස්සනම ලස්සන දෑසකින් වැඩේ පටන් ගන්න තමයි මේ ලෑස්ති වෙන දිගට මහගෙන ඉන්න. උදේ 10යි විනාඩි 10යි දැන් වෙලාව. ඔයා මෙහගෙන ඉන්නේ Supreme Radio Request Friday.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 15යි දැන් වෙලාව.
2: අනාගතයේදී ඔබ ඔබටම ස්තුතිවන්ත වන දෙයක් අද දවසේදී කරන්න.
1: සිහින දිනන ජැක් රාහේ දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි
1: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
0: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
1: මොකද මේ කොණ්ඩෙ සුදු වෙලා මූණත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
5: එකක් නෙමේ ප්‍රශ්න ගොඩක්. කොණ්ඩෙ සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
1: හරි හරි, කලර් කරගන්න වෙලා නැහැ. ආ, ඒ ගැන හිතලා මූණ කළු වෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පු.
6: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පු. දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට. උසස්ම තත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
7: Happening evening drive එක
6: lead කරන
8: ඔබ ඉන්නේ කොහෙද කියලා
9: වරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ.
10: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
7: back to back සින්දු අහන්න.
11: Let's go.
6: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
0: මග තුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම.
1: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට.
0: දොරින් දොරට මඟ දිගට මුළු රටට
7: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට.
6: අද බෙන්තොට අනුග්‍රහ
7: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
6: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න. අමතන්න 0777-76-76-76. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පු. දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
7: ඔබේ සුපර්මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි, ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077-76-10-32
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio. Radio

0: ජීවිතයට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පව ලුතරැයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියේ ඉඳලාවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මං ඇහැල බාර දීලා දැන් අද වෙනි දවසේ වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මං කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකලක්. සෑහෙන දුක් ඉඳලා ජීවත් වෙන්නේ. දැන් මේ වගේයක් වැදුන ඇගුවාම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ඉතින් ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

0: 89.3 Supreme Radio.
1: වෙලාව මතක් කරන්නම් උදේ 10යි විනාඩි 36 දැන් වෙලාව.
2: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
3: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
4: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
1: I burn සුබදාසනාක බල උදෑසන හද.
5: Supreme Radio the welcome show.
4: සතිය දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
1: අනුග්‍රහය.
2: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
6: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
7: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
8: අත් බෙහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩි වීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
5: Supreme Radio.
0: Mugi Rata.

0: 89.3
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රට
2: උදේ 10 විනාඩි 35යි දැන් වෙලාව. ඉතින් ග්ලාස්ති වෙන්නේ දොරින් දොරට හදවත්කම් පෑකෙන අපේ ආදරණීය රේඩියෝ චාරිකාව ගැන මතක් කරන්න ඔන්න. ඉතින් 11 වෙනි අදීරේ දෙවනි දවස තමයි අද දවස. අද අපි ඉන්නේ බෙන්තොට. ඉතින් ඔන්න බෙන්තොට ඉන්න ඔයාලට තමයි මේ විදිහට මතක් කරන්නේ. සද්දෙටම 89.1 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න එහෙම අහගෙන හිටියොත් අනිවාර්යයෙන්ම අද දවස ඇතුළත ඔයාටත් අත පිරෙන්න හිත පිරෙන්න තෑගි කන්දරාවක් ඔන්න දිනා ගන්න හැකි. ඉතින් මේ ගමන ලස්සන කරන්න අපිත් එක්ක කවුදත්වල් බැඳගන්න කියන තේතුවට මතක් කරන්න ඕනේ. අපිත් එක්ක පුරුදු විදිහටම අබා හර්බල් බ්ලැක් හෙන අත්වල් බැඳගෙන ඉන්න ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ දැන් ඔන්න විටමින් ඊඩංගු නවතම සංයෝගයකින් තමයි ඔයාගේ අතට ලැබෙන. ඉතින් ඒ නිසා හිසකෙස් වැටීම පාලනය කරලා හිසකෙස් වර්ධනය කරන්නත් උපකාරී වෙන අබා හර්බල් බ්ලැක් හෙනා කියන්නේ විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කල් උපෙඩුමක් ඔයාට ලබා දෙන එකම කෙනා. දැන් ඉතින් තරුණකම ගැන බය වෙන්න දෙයක් නැහැ. ඒත් එක්කම අපි ගැන තවත් වැඩිපුර හිතන කෙනෙක් හොයන කෙනෙක් බලන කෙනෙක් අපිත් එක්කත්වල් බැඳගෙන ඉන්නවා. ඒ තමයි විෂන් කියා හියරින් සොලියුෂන්ස් කියලා කියන්නේ. දැන් ඇත්තටම කොලෙස්ටරෝල් ටික දියවැඩියාව ටික ඇස් දෙක මේ හැම දෙයක්ම අවුරුද්දකට පාරක් අපි අනිවාර්යයෙන්ම චෙක් කරන්න ඕනේ. හැබැයි කන් දෙක චෙක් කරන්න අපිට කල්පනා වෙන්නේ කන් දෙක චුට්ටු චුට්ටු ඇහෙන්නේ නැති වුණාට පස්සේ. හැබැයි එහෙම කරන්නේ නැතුව අවුරුද්දක් පාස වාට පුළුවන් නම් ඔයාගේ ශ්‍රවණ තත්ත්වයත් හොඳටම පරීක්ෂා කරගන්න. ඒකට මේ වෙලාවේ ලංකාවේ තියෙන හොඳම තැන තමයි විෂන් කෑ හියරින් සොලියුෂන්ස් කියලා කියන්නේ. ඉතින් වෙළඳපොලේ අඩුම මිලට චැනල් 10ක් සඳහා ඩිජිටල් ශ්‍රවණාධාර ලබා දෙන ඒ විතරක් නෙවෙයි ජීවිත කාලයේ පුරාම නොමිලේ after sales services laba dena reprogramming fitting services me hama deyakma jeevitha kale purawata owata nomilema karala dena ekama vishwasadayaka tana mokakda kela ahuwa owata kiyanne thiyena ekama de thamai e thamai vision care hearing solutions provider kiyala. ithin ada dawase de apith ekak harima adare natthal bandagena innawa. ඒත් එක්කම හැම දවසක්ම අලුත්ම සුවඳකින් පටන් ගන්න පුළුවන් කෙනෙකුත් උන අපිත් එක්ක ආදරෙන් නැත්තල් බැඳගෙන ඉන්නවා. ඒ තමයි ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් කියලා කියන්නේ. ඉතින් ඔන්න දැන් අලුත්ම සුවඳ 6කින් තමයි ඔයාගේ අතට හම්බ වෙන්නේ. පවර් ජෙල් තාක්ෂණය නිසා සුවඳ දින 30ක් පුරාවට දීර්ඝ කාලයක් තියාගන්න පුළුවන්. රෝස්, ඒ වගේම ජස්මින්, සී, එතකොට ලැවෙන්ඩර්, බෙරි, ලෙමන් මේ ඕනම සුවඳ වර්ගයකින් ඔයා කැමති විදිහට ඔයාගේ ගෙදරට, බාත්රූම් එකට, වාහනයට, ඕනම තැනකට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම ඔයාට ලබා දෙන්නේ ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්ස් වලින් විතරමයි කියන දේත් මතක තියාගන්න ඕනේ. ඉතින් ඔය විදිහට තමයි අද දවසේදී අපිත් එක්ක බෙන්තොටට යන්න අපේ ආදරණීය අනුග්‍රහක බවතුන් අත්තල් බැඳගෙන ඉන්නේ. එහෙමනම් ඉතින් බෙන්තොට ඉන්න ආදරණීයන්ට තමයි මේ විදිහට මතක් කරන්නේ. දිගටම ඔය විදිහටම 89.1 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න එහෙම අහගෙන හිත ඉඳලා හරිද එහෙම අහගෙන ඉඳලා අත පිරෙන්න හිත පිරෙන්න තෑගි කන්දරාවක් දිනා ගන්න කියන දේත් මතක් කරගෙන ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන. දිගටම අහගෙන ඉන්න. උදේ 10 විනාඩි 37යි.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබර් ලේසර් CNC ලේසර් ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපෝර්දෙන් අනර්ගනිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2739 188
2: The Welcome Show
1: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන
3: දන්නවද මේ වෙනිසුලාවෙත් ග්ලැසියර් තිබ්බ කියලා?
4: වෙනිසුලාවේ ග්ලැසියර් තියෙනවා කියලා අහලා තියෙනවා.
3: වෙනිසුලාවට අයිති වෙලා තිබ්බ අවසාන ග්ලැසියරයත් ඔන්න දියවලා ගිහින් තියෙනවා කියලා ආරංචි වුණා. ලා කොරෝනා කියලා කියන්නේ වෙනිසුලාවේ තිබ්බ අන්තිම ග්ලැසියර් කොටස චාමර.
4: අවසාන
3: ග්ලැසියර් කොටස. වෙනිසුලාව වගේම තවත් බොහෝ රටවල් තියෙනවා චාමර තමන්ගේ ග්ලැසියර් ප්‍රමාණය හිමි වෙච්ච. මේක සිද්ධ වෙන්නේ වැඩිපුරම මේ අපි කරන දේවල් නිසාම තමයි. දේශගුණික වෙනස් වීම නිසාම තමයි.
4: ඔව්, කියන්නේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ග්ලැසියර් දිය වෙන්නේ නේ.
1: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
2: The Welcome Show.
5: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න.
6: ඔය ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
7: Mixing, mixing, mixing, mixing the
1: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
6: ඔයාගේ රික්වෙස්ට් එක 0718 89.3

0: සුප්‍රීම් රේඩියෝ දොරින්දරට
1: අද බෙන්තොට
2: අනුග්‍රහ
3: ගොඩ්රිජ් එයා පව පොකට් ෆ්‍රේකන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත් සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයා පව පොකට් ෆ්‍රේකන්සස්
1: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777776 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
3: ඔබේ සුපර්මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777-76610-32
4: 89.1 89.3
5: සුප්‍රීම් රේඩියෝ
4: මගේ රට

0: Request Friday.
1: Geetaya Vindinamaha.
0: Supreme Request Friday.
2: උදේ 10:52යි දැන් වෙලාව යන්න ලෑස්ති වෙන්නේ දුර කතර ගෙවාගෙන මම යන්න ලෑස්ති වෙන්නේ TikTok live එක පැත්තට අත ළඟ තියෙන්නේ උනාට ඉතින් කියනකොට කියන්න ඕනේ චුට්ටක් වැඩියෙන් හරිද ඉතින් බෙනුෂ ඉන්නවා එවගේ චික අහිංසකාවේ ජිනෝරිස් ඔන්න ජිනෝරිස් නම කිව්වා එවගේම කෙවෝන් එතකොට තව කවුද මේ ඉන්නේ සාන්ත ඉන්නවා බානු චතුර ශ්‍රියානේ කුමාර එවගේම හර්ෂ බෝයි නදීර චතුරංග එවගේම මහි රශි බෝයි තරු වෙරෝනිකා ඩිල්ෂාන් කංචුල එවගේම ප්‍රදීප් දුලේ පසංක දහම වගේම සෙව චූටි පුතා චානා හිමාෂෝ දෙනුවන් ඉන්නවා ඒ විතරක් නෙවෙයි සසිත රන්සිරු පෙරේරා හයි හයි හයි හයි කියලා දෙනවා හයි කොහොමද කාවින්ද කොහොමද කාවින්ද ඔන්නයවත් මම එකතු කරගන්නවා හැබැයි නම් ওই විදිහට තමයි TikTok live එකේ පැත්තෙන් අපිත් එක්ක අපේ ආදරණීයයන් එකතු වෙන්නේ එවගේම තමයි ගමගේ කුමාරවත් අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ ඩුබායි ඉඳන් තමයි අපි වහගෙන ඉන්නේ බලාගෙන ඉන්නේ එතකම කැස්බර්වට යනවා කැස්බර්වෙන් සමන්ත කතා කරා ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න පුතා ජනිත් එවගේම දුවල දෙන්න පවණී වාසනාවයි එකතු කරගෙන සුප්‍රීම් රේඩියෝ කාර්ය මණ්ඩලයේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියන්නේ ඒ විතරක් නෙවෙයි පානදුරයටත් යන්න ඕනේ මේ වෙලාවේ ඒ පැත්තේ ලොකු සෙට් එකක් ඉන්නවා හරිද පනදුරින් ජගත් කතාකේ රන්නිමල් කුමාර දනුල්ලා ස්වේතා නවිත නෙතුම් රේණුකා සන්ධ්‍යා චන්දන නිදුක කලින්දු එවගේම රසිකා පියුමි ප්‍රේමලාල් වත්සලා නෙත්සඳු රොසඳු පියුමංජලි අයායරා අයාර කියන නම කියනකොට මට චුට්ටක් වෙන දැන් මතක් වෙනවා ඒක ජගත්ගේ මගේ කතාවක් හරිද අම්මෝ අහගෙන ඉන්නනේ හදන්නේ ඔක්කොම හරි එහෙමනම් ඉතින් මේ කැටිය කොහොම එකතු කරගෙන දමිත් අසංකගේ ලස්සනම ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන දිගටම අහගෙන ඉන්න අහගෙන ඉන්න ගමන් වඩත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 01 112 516 510

89.1 තුන සුප්‍රීම් රේඩියෝ. සුප්‍රීම් රේඩියෝ. අහසෙ දිලේ පොළොවේ බලේ කොතනක්

0: Request Friday. Gita Vindina Maha. Supreme Request Friday.
1: එකොළහයි විනාඩි නවයයි දැන් වෙලාවෝ. ඉතින් අපේ දෙවනි පැය තමයි ඔන්න මේ විදිහට පටන් ගන්න ලෑස්ති වෙන්නේ. ඉතින් දෙවනි පැයේදී තවට මතක් කරන්න තියෙන්නේ කතා කරන්න පුළුවන් මේ පැත්තට, මොකද අද තමයි ඔයාගේ දවස, ඔයාටම වෙන් වෙලා තියෙන දවස. මම අඩුවෙන් කතා කළා වැඩිපුර සින්දු දෙන්න හිතාගෙන ඉන්න දවස. ඉතින් ඒ නිසා කතා කරන්න 0112 510 10 510ට. එහෙම නැත්නම් ඔයාට පුළුවන් අපේ වට්ස්ඇප් එකට ලස්සන මැසේජ් එකක් එවන්න. ඔයා එකතු කරගෙන කට්ටියගේ නම් ටික ඔක්කොම දාලා 0118 89 3 එදින සුප්‍රීම් රේඩියෝ TikTok page එකකින් අපේ ලයිව් එකට ජොයින් වුණොත් ඔන්නෝට හැමදේම බලා ගන්න chance එක තියෙනවා. ඉතින් ඒත් එක්ක මතක් කරන්න ඕනේ මේ වෙලාවේ තරඳු ඉන්නවා චමිදු, ඒ වගේම විහංග නෙත්මින් ඉන්නවා හසුන්, රිෂු, කසුන්, ප්‍රදීප්, තරුෂ, නයනජිත්, ඒ වගේම චන්දි, මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න ගමන් බානුවත් එකතු කරගෙන අංජුවත් එකතු කරගෙන වට්ස්ඇප් එක පැත්තරත් යන්න තමයි ලෑස්ති වෙන්නේ. මොකද ඒ පැත්තේ ඉන්න කට්ටියවත් අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ ඒ පැත්තට මැසේජ් එවන්න කියලා. මම මතක් නොකර හිටියොත් එහෙම නේද, ලොකු ප්‍රශ්නයක් නේදන. හරි, ලක්ෂ්මන් මඩපාතින් මැසේජ් එකක් එවලා තියෙනවා. ආයිබෝ වේවා තමරා නිශානි චේතනා, ඒ වගේම තේජවර් පුංචි පුතා භාග්‍ය අවිෂ්ක, මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඒත් එක්කම හිරුමල් කිනික්තත් තරා සින්දුව දෙන්න බැරිද? ගිෂු අනිවාර්යම සින්දුව දෙනවා. ගිෂෝ ඔයා වෙනුවෙන් මොන මම සින්දුව ලෑස්ති කියලා තියෙනවා. එහෙමනම් ඉතින් අහමුද සින්දුව? හරි, දෙකට මහගෙන ඉන්න අහගෙන ඉන්න ගමනටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න. මම මතක් කරා අපේ හොට්ලයින් නම්බර් එක, ඒ නිසා මේ පැත්තට කතා කරන්න මතක තියාගන්න. 11 විනාඩි 10 යයි දැන් වෙලාව.

0: සුප්‍රීම් රේඩියෝ
1: වෙලාව මතක් කරන්න 11:15 දැන් වෙලාව.
2: අනාගතයේදී ඔබ ඔබටම ස්තුතිවන්ත වන දෙයක් අද දවසේදී කරන්න.
1: සිහින දිනන ජැක් රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: ඇඩි පැඩි වෙලා.
3: අංක 1යි ලග්න 1යි.
1: 100ක්ම ඔබ යකේ.
3: අංක 2ක් ගැලපුණාම
1: රුපියල් 1000ක්ම අතේ.
3: අංක 2යි ලග්න 1යි
1: 2500ක් අතේ. අංක 3ට
3: 50000.
1: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
6: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද?
7: ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
6: සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
8: සමුරු බලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600 18 22.
9: The welcome show.
8: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: දන්නවද මේ වෙනිසුවලාවෙත් ග්ලැසියර් තිබ්බ කියලා?
10: වෙනිසුවලාවෙ ග්ලැසියර් තියෙනවා කියලා අහලා තියෙනවා.
1: වෙනිසුවලාවට අයිති වෙලා තිබ්බ අවසාන ග්ලැසියරයත් ඔන්න දියවලා ගිහින් තියෙනවා කියලා ආරංචි වුණා. ලා කොරෝනා කියලා කියන්නේ වෙනිසුවලාවේ තිබ්බ අන්තිම ග්ලැසියර් කොටස. චාමර
10: අවසාන ග්ලැසියර් කොටස.
1: ඔව්, අවසාන ග්ලැසියර් කොටස. වෙනිසුවලාව වගේම තවත් බොහෝ රටවල් තියෙනවා චාමර තමන්ගේ ග්ලැසියර් ප්‍රමාණය හිමි වෙච්ච. මේක සිද්ධ වෙන්නේ වැඩිපුරම මේ අපි කරන දේවල් නිසාම තමයි, දේශගුණික වෙනස් වීම නිසාම තමයි.
10: ඔව්, කියන්නේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ග්ලැසියර් දිය වෙන්නේ නේ.
8: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
9: The Welcome Show.
8: වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම.
2: ඔබේ ගෙදරට, කඩේට, වැඩපළට, තෑගි භෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට.
8: දොරින් දොරට, මඟ දිගට, මුළු රටට.
2: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට.
8: අද බෙන්තොට
6: අනුග්‍රහ
2: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට, බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්.
8: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න. අමතන්න 0.77 76 76 9. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු. දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
2: ඔබේ සුපර් මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි, ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0.77 76 10 32.
9: 89.1 89.3
8: සුප්‍රීම් රේඩියෝ.
9: මගේ හඬ, මගේ රටේ.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: සුප්‍රීම් රේඩියෝ අහගෙනින්ට ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකා ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රේගන්සස් දැන් අලුත් සුවඳ හයිකි පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දිරදියක් පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රේගන්සස්
2: සමුරුමලක පදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.78 600.18 22 උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ලොව සුන්දරතම පාරාදීසේ
3: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උදේම යමු සංචාරයක්
2: Travel with Supreme
3: සතිය දවස් පහේම
1: The Welcome Show අහන්න
4: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා
5: එතකොට දැන් ආදරේ දැනෙනවද
4: ඔව් ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා
5: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි Dream Night
4: සතියේ දිනවල රාත්‍රී 7ට
6: අනුග්‍රහය
7: එන්න

0: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකාලමු.
1: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවනසේ ගබඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිළි නිරන්තරයෙන් වසා තබන්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රටේ

ಗೀತೆಯ ವಿಂದಿನ ಮಾಹ ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ. එකොළහයි විනාඩි තිස් අටයි දැන් වෙලාව. ඉතින් ලෑස්ති වෙන්නේ අපේ ටික්ටොක් ලයිව් එක පැත්තෙන් මේ පැත්තට එකතු වෙලා ඉන්න යාළුවෝ කට්ටිය ගැන මතක් කරන්න. ශාරක ෆර්නෑන්ඩෝ වගේම හිරුවා, චන්දන, කෙවින්, උදිත්, බ්ලැක් පැන්තෝ වගේම සමන් සිරි, අපේ ශාන් ශාන් කියන්නේ අපේ මැක්ස්, හරිද, යාව මතක් කරන්න ඕනේ, ගමකේ කුමාර්, එවගේම චතුරංග, කල්යාණි, හිතුවක්කාරයා, එතකොට සුරේෂ්, චමිල, තුෂානි, මනෝද්දේ වගේම නාලක, සහන්, දෙනෙත්, මෙතුල, ෂෙහාන වගේම බෙලා, තව ඉන්නවා තව තව තව තව චන්දන, එවගේම අවියා, සබියා, ෆසියා, සුචීර, එවගේම මාරියෝ, සමාධි, වගේම දර්ශන, ප්‍රබෝධා, ඒ වගේම නවෝද, මෙන්න මේ කට්ටියවත් එකතු කරගෙන ලස්සන සින්දුවකට යන්න තමයි ලෑස්ති වෙන්නේ. ගමගේ කුමාර, ගමගේ ඔයා ඉල්ලපු සින්දුව මම අනිවාර්යෙන්ම දෙනවා, හරිද? ඔයා මට ඉල්ලුවනේ, ඔයා ඩුබයි වලින් නේද මම වහගෙන ඉන්නේ. මම ඔයා ඉල්ලපු සින්දුව අනිවාර්යෙන්ම දෙනවා, තව ටික වෙලාවකින් අනිවාර්යෙන්ම දෙනවා, හරිද? හරි, එහෙමනම් ඉතින් ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 510 510. එහෙමත් නැත්නම් ගෙවන්න පුළුවන් අපේ WhatsApp එකට WhatsApp message එකක් 0710 689 3 89 3. දිගටම අහගෙන ඉන්න ඔයා මේ අහගෙන ඉන්නේ Supreme Radio Request Friday.

0: ගොඩ්රිච් එයා පව පොකට ෆ්‍රකන්සස් දැන් අලුත් සුවඳ හයකි. පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දිරදියක් පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිච් එයා පව පොකට ෆ්‍රකන්සස්.
1: වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි. හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
0: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
1: දොරින් දොරට මඟ දිගට මුළු රටට
0: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
1: අද බෙන්තොට
2: අනුග්‍රහ
0: ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රේගන්සස් දැන් අලුත්ම සුවඳ හයිකි. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රේගන්සස්
3: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777-7676-76. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
0: ඔබේ සුපර්මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි, ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777-7676-1032.
4: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
5: The welcome show.
6: I burst the bodas and I come along with us on a hunt.
5: Supreme Radio the welcome show.
3: සතිය දවස් පහේම උදේ 7ට.
5: The welcome show.
0: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: 89.1 89.3
9: Supreme Radio.

එකන හය විනාඩි පනස් දෙකයි දැන් වෙලාව ඉතින් ලෑස්ති වෙන්නේ වට්සප් එක පැත්තට යන්න. ඒ පැත්තින් මේ පැත්තට මැසේජ් වෙලා තියෙන්නේ කවුද කියලා බලන්න තමයි ලෑස්ති වෙන්නේ. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද? ඉරේෂා, රේණුකා, ඒ වගේම නිලන්ති, අනුලා, මාකන්දනින් වෙන්න ඕනි. මේ විදිහට මැසේජ් එක එවලා තියෙන්නේ ජයමාලි ඉරේෂා. ඕන ජයමාලි, ඔයා කියපු විදිහටම ලස්සන සින්දුවක් මම දෙනවා දිගට වහගෙන ඉන්න. ඒත් එක්කම ඉජි අනුර පුසල්ලාවෙන් ගුණ අපි වහගෙන ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. වගේම සේරුවා විලින් කෙඩියේ සමරසිංහවත් එකතු කරගෙන පවුල හැමෝමත් එකතු කරගෙන ඊළඟ සින්දුවට එහෙනම් එකටව එකතු කරගන්න තමයි මේ නැස්ති වෙන්නේ. දිගට මහගෙන ඉන්න ගමන් ඔයාටත් පුළුවන් මේ පැත්තට කතා කරන්න 0112 512 510 510. එහෙමත් නැත්නම් ඉතින් පුරුදු විදිහටම WhatsApp එක පැත්තට මැසේජ් එකක් එවන්න ඔයාට පුළුවන් කියලා ඔයා දැන්ටමත් දන්නවා නේද? ඉතින් එවන්න 0118 89 3 89 3. එහෙමනම් ඉතින් මේ කට්ටිය මේ විදිහට මතක් කරගෙන මොකද කරන්නේ? ලස්සනම ලස්සන සින්දුවකින් ඊළඟ පැයට යන්න තමයි ලෑස්ත වෙන්නේ. දිගට මහගෙන ඉන්න. එහෙමනම් ඊළඟ පැයේදී හම්බ වෙමු.

0: සුබ දහවලක් අලුත් පැයක් වෙලාව මතක් කරන්න අන්දවල් 12 විනාඩි 1යි දැන් වෙලාව.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා තිබුණු කෝටි 8 NLB දනඩිතහනේ රුපියල් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටක් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ.

0: ಗೀತೆಯ ವಿಂದಿನ್ನ ಮಾಹ
1: ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
2: දවල් දොළහයි විනාටි හතයි දැන් වෙලාව. ඒ කියන්නේ අපේ අවසාන පැය තමයි මේ විදිහට ඔන්න පටන් ගන්න. අවසාන පැයේද මුලින්ම මතක් කරන්න තියෙන්නේ ඔයාට පුළුවන් මේ පැත්තට කතා කරන්න මේ පැයේ කතා කරොත් තමයි. ඉතින් හරිද? මොකද මම ඉන්නේ මේ පැයේ විතරයි. එනිසා ඔයාට පුළුවන් මේ පැයේදී මේ පැත්තට කතා කරන්න 0112 510 510 තමයි අපේ හොට්ලයින් නම්බර් එක. එහෙම නැත්නම් අපිට WhatsApp message එකක් එවන්න පුළුවන් 0718 89 83 89 3 ට. දැන්නම් ඉතින් මේ නම්බර්ස් අට පාඩම් කියලා මම දන්නවා. මොකද ඉතින් ගොඩාක් අය දැන් කතා කරන්නේ මේ අපේ නම්බර් එක අහලා නෙවෙයි, මතකෙන් ඩයල් කරලා තමයි මේ පැත්තට කතා කරන්නේ. කතා කරලා කියනවා මනීෂ දැන් මේ නම්බරේ ගෙදර නම්බර් එක වගේ යන්නේ, සමහරක් කාලවලට වැරදිලත් මේ පැත්තට කෝල්ස් එනවලු. හරි, එහෙමනම් ඉතින් මේ පැත්තට කතා කරපු කීප දෙනෙක් ඉන්නවා. ඒ කට්ටියවත් එකතු කරගෙනම ඊළඟ සින්දුවට යන තමයි ලෑස්ති වෙන්නේ. මම යනවා මොරටුවට. මොරටුවෙන් ජයමාල් කතා කරා ලස්සනම ලස්සන සින්දුවකට. පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ඒත් එක්කම යාළුවෝ ඉන්නවා කියලා කිව්වා. යාළුවෝ කට්ටිය හැමෝමත් එකතු කරගන්නකොට මම යනවා ඒත් එක්ක බොරලස්ගමුවට. බොරලස්ගමුවෙන් තිලක් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා. අතුල ඒ වගේම රසල්, චිත්‍රා, ස්වර්ණ, පද්මිනී මේ කට්ටියවත් එකතු කරගෙනම තමයි ලස්සන සින්දුවක් දෙන්න කියලා කිව්වේ. ඒ වගේම වාද්දුවට යනවා. වාදුවෙන් ගාමිණී අපි වහගෙන ඉන්නවා. සුදම් මේ වගේම පවිත්‍ර, ගංගවත් එකතු කරගෙන අපිටත් ලස්සනම ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. එහෙමනම් ඉතින් මේ කට්ටියව එකතු කරගෙන පමා වෙන්නේ නැතුව මන්ද පමා හඬන්න තමයි ලෑස්ති වෙන්නේ. දෙකිටම අහගෙන ඉන්නවා. දවල් 12:09 වෙනකන් වෙලාව.

0: අනාගතයේදී ඔබ ඔබටම ස්තුතිවන්ත වන දෙයක් අද දවසේදී කරන්න.
1: සිහින දිනන ජයග්‍රහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
2: සුබ දවසක්.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: පැඩි පැඩි වෙලා.
2: අංක 1යි ලග්න 1යි
3: 100ක්ම ඔබ යකේ.
2: අංක 2ක් ගැලපුණාම
3: රුපියල් 1000ක්ම අතේ.
2: අංක 2යි ලග්න 1යි
3: 2500ක් අතේ. අංක 3ට
2: 50000.
3: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
2: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.

0: සුප්‍රීම් රේඩියෝ
1: දවල් 12 විනාඩි 18 දැන්වනවා.
2: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න. මනාපුහුණුවලත් ඉහළ පළපුරුද්දක් ඇති ශ්‍රවණ විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ නොමිලේ ශ්‍රවණ පරීක්ෂාව ලංකාවේ අඩුම මිලට නවතම තාක්ෂණයෙන් යුත් චැනල් 10ක ඩිජිටල් ශ්‍රවණාධාර සමගින් ජීවිත කාලය පුරා අලෙවින් පසු නොමිලේ සේවාව සමගින් දෙවෙනි පුරා පිහිටි විෂංකයා ශාඛාවන් වෙතින් අදම ළඟම තිබෙන විෂංකයා හීරින් සොලූෂන් ශාඛාවට පැමිණෙන්න අමතන්න 0777 76 76 10. උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 0512.
3: හෆනින් ඊවනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: බොරු කියනවා. ඉතින් මට උඹලට බොරු කියන්න බෑනේ.
3: Back to back, Sindhu Ahanna.
6: Let's go.
2: Every weekday at 4 PM, in Porto, with Ashi Ali. Magututa Samavita, Obalanga Randin Abhi. හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
3: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට
2: දොරින් දොරට මඟ දිගට මුළු රටට
3: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
2: අද බෙන්තොට අනුග්‍රහ
7: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත සුවඳින් සරසන්න. ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
2: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777 76 76 10. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
7: ඔබේ සුපර්මාකට් එක බිසී කරන්න විතරක් නෙවෙයි, ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777 276 1032
8: 89.1 89.3
2: සුප්‍රීම් රේඩියෝ.
8: Get out of here.

දවල් 12 විනාඩි 24යි දැන් වෙලා. විතින් ලෑස්ති වෙන්නේ දොරින් දොරට හදවත්කම් යාකෙන ආත්‍රණී අපි රේඩියෝ චාරිකාව ගැන මතක් කරන්න. ඉතින් ඔන්න අද දවසේදී බෙන් තොටින් තමයි අපේ ක්‍රියාන්විතය දෙවනි පාරට පටන් ගත්තේ. ඉතින් ඒ කියන්නේ 11 වෙනි අදීරේ දෙවනි දවස තමයි අද දවස. අද බෙන් තොටින් තමයි අපේ ගමනාන්තය අපි පටන් ගත්තේ. ඉතින් මේ ගමන ලස්සන කරන්න අපිත් එක්ක වෙනද විදිහට මත්වැල් බැඳගෙන කවුද කියන දේ අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. ඉතින් ඔන්න ඊ දවසේ වගේම අද දවසේදීත් අපිත් එක්ක අබා හර්බල් බ්ලැක් හෙන අත්වැල් බැඳගෙන ඉන්නවා. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පු ඔන්න දැන් විටමින් ඊඩගු නවතම සංයෝගයකින් තමයි ඔයාගේ අතට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා හිසකෙස් වැටීම පාලනය කළ හිසකෙස් වර්ධනය කරන්නත් ඔයාට උපකාරී වෙන අබා හර්බල් බ්ලැක් හෙනා කියන්නේ විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට ඔයාගේ කොණ්ඩේ අරන්ගෙන එකම කෙනා. ඉතින් ඔන්න තරුණකම දැම්ම තරුණකම ගැන බය වෙන්න කිසිම දෙයක් නැහැ. අබා හර්බල් බ්ලැක් හෙනා ඉන්නවා ඔයාත් එක්ක. ඒ වගේම අපේ අපි ගැන වැඩිපුර හිතන කෙනෙකුත් උනා අද දවසේදී අපිත් එක්ක ආදරේ නත්තල් බැඳගෙන ඉන්නවා. ඒ තමයි Vision Care Hearing Solutions Provider කියලා. කියන්නේ විශේෂයෙන්ම අපේ ශ්‍රවණ තත්ත්වයේ හොඳට තියාගෙන ඉන්නවද, එහෙමත් නැත්නම් අපේ ශ්‍රවණ තත්ත්වය කොහොමද කියන දේ හරියටම කියන එකම කෙනා තමයි Vision Care Hearing Solutions කියන්නේ. ඉතින් වෙළඳපොලේ අඩුම මිලට channel 10ක් සඳහා digital ශ්‍රවණාධාර ලබා දෙන, ඒ වගේම ජීවිත කාලය පුරාම නොමිලේ after sales services, ඒ වගේම reprogramming fitting services, මේ හැම දෙයක්ම නොමිලේම කරලා දෙන එකම විශ්වාසදායක තැන තමයි Vision Care Hearing Solutions Provider කියලා කියන්නේ. ඉතින් ඔන්න වෙනද විදිහට මද දවසේදීත් අපිත් එක හරිම ආදරෙන් මේ ගමන ලස්සන කරන්නත් බැඳගෙන ඉන්නවා. ඒ වගේම තමයි දවසින් දවසට එක එක සුවඳවල් වලට ඉන්න අපි හැමෝම කැමතිනේ. ගේ ඇතුළේ එක සුවඳක්, ඒ වගේම වාහනේ ඇතුළේ තව සුවඳක්, බාත්รูම් එකේ තව සුවඳක්, කාමරේ නම් එහෙම තව සුවඳක්. අපි එහෙම ඉන්න ගොඩක් වෙලාවට කැමතිනේ. ඉතින් අපිව වෙන වෙන සුවඳවල් වලට අරගෙන යන, වෙන වෙන ලෝකවල් වලට අරගෙන යන එකම කෙනා තමයි ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් කියලා කියන්නේ. ඉතින් ඔන්න දැන් අලුත්ම සුවඳ වර්ග 6කින් තමයි ඔයාගේ ළඟට ලැබෙන්නේ. පවර් ජෙල් තාක්ෂණය නිසා සුවඳ දින 30ක් තියාගන්න පුළුවන් කිව්වොත් ඔයා විශ්වාස කරනවද? විශ්වාස කරන්න අනිවාර්යයෙන්ම ඒ දේ ඇත්ත අරගෙන බලන්න. ඉතින් රෝස්, ඒ වගේම ජස්මින්, සී, ලැවෙන්ඩර්, බෙරි විතරක් නෙවෙයි ලෙමන්, මේ කියන ඕනම සුවඳ වර්ගයක් ඔයාට දැන් වෙළඳපොලෙන් මිලදී ගන්න පුළුවන්. ඉතින් බාත්รูම් එක, ඒ වගේම ඔයාගේ නිවස, ඒ විතරකුත් නෙවෙයි ඔයාගේ වාහනෙත් නැවුම් සුවඳින් සරසන්න පුළුවන් එකම කෙනා තමයි ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් කියලා කියන්නේ. එහෙමනම් ඉතින් ඔය විදිහට තමයි අද දවසේදී අපිත් එක්ක අපේ ආදරණීය අනුග්‍රහක බවතුන් නත්තල් බැඳගෙන ඉන්නේ. අද අපි ආවේ බෙන්තොටට. බෙන්තොට ඉන්න ආදරණීය ඔයාට මේ විදිහට මතක් කරනවා සද්දෙටම 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න. මොකද එහෙම අහගෙන හිටියොත් අනිවාර්යයෙන්ම ඔයාටත් ඇතෙක් බරට තෑකි දිනා ගන්න අවස්ථාව තියෙනවා. ලස්සන සින්දුවක් අහමුදිකට මහගෙන ඉන්න. තවල් 12 විනාඩි 26යි දැන් වෙලාව.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ උසස්මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවේනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සෙල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I burn සුබදාසනක බල උදෑසන හද.
1: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ හතට.
1: The welcome show.
2: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: අයියෝ හීනයක්ද දැක්කේ? අපරාදේ.
2: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ?
6: ඉවරයි අද.
2: අහ් කවද දැක්ක හිමි?
7: සුදු ලෝනේ අලි වැඩි මේ මන.
2: ඕවා දබුක ඔබට හිතට දැනෙන සිංහන්න. සතිය දවස් පහේම දවල් එකට.
0: සින්දු කෆේ විත් නිමේෂා. නිමේෂා. ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
8: ඩෙංගු මතුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැතන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
0: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි. 89.1 Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio. Supreme Radio.

දවල් දොළහයි විනාජි හත්තලිහයි දැන් වෙලාව. ඉතිං ලෑස්ති වෙන්නේ මේ පැත්තර කතා කරපු කීපදරෙක් ඉන්න වායකට්ටිය එකතු කරගන්න. මම මුලින්ම යනවා බටකැත්තරට. බටකැත්තරින් සාවිත්‍රි කතා කරා. අපිත් සද්දට මුන්න වැඩ කරනකම අහගෙන ඉන්න. අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. හින්දි සින්දුවක් නම් වඩාත් හොඳයි කියලා තමයි උන කතා කරපු වෙලාවේ කිව්වේ. එහෙම දෙන්න බෑ. මොකද කියන්නේ එහෙම දෙන්න බෑ. හරියට එක්කම නම් පමුණුවට යනවා නම් පමුණුවෙන් චාන්දනී මට කතා කරා වාසනා, ඒ වගේම කමල්, ප්‍රසන්න, ඒ වගේම චින්තක මේ කට්ටි ඔක්කොම එකතු කරගෙන අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කිව්වේ. පිළියන්දලටත් යනවා. ගයන් තමයි ඒ පැත්තෙන් කතා කරේ. වසන්ත, ඒ වගේම චාමර, කුලසිංහ, වත්සල මේ කට්ටි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියනකොට මට ඉතින් බෑ කියන්න බෑනේ නේද? ඉතින් ඒ නිසා සාවිත්‍රි මගෙන් ඉල්ලුවානේ හින්දි සින්දුවක් දෙන්න කියලා. මං හින්දි සින්දුව දෙන්න තමයි ලෑස්ති වෙන්නේ. දිගට මහගෙන ඉන්න. තවත් පුංචිම පුංචි වෙලාවක් තියෙනවා අපිට ඉතුරු වෙලා. ඉතින් ඔයාලට පුළුවන් ඒ වෙලාවෙදිත් මේ පැත්තට කතා කරන්න 0112 510 510ට. එහෙම නැත්නම් එවන්න පුළුවන් WhatsApp එකට WhatsApp message එකක් 0718 893 893ට. 12:06 විනාඩි 41 දැන් වෙලාව.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: දවල් 12 විනාඩි 45 දැන් වෙලාව.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමග නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපුවර දැන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සලසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 011 2 739 180
3: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
4: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
5: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
4: ඔයාගේ රික්වෙස්ට් එක 0718 89 3 89 3 වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112 510 510.
6: වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම.
7: ඔබේ ගෙදරට, කඩේට, වැඩපළට, තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට.
8: දොරින් දොරට, මඟ දිගට, මුළු රටට.
7: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට.
9: අද බෙන්තොට අනුග්‍රහ
10: ගොඩ්රිජ් එයාර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ.

0: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
1: දන්නවද මේ වෙනිසුවලාවෙත් ග්ලැසියර් තිබ්බ කියලා?
2: වෙනිසුවලාවෙ ග්ලැසියර් තියෙනවා කියලා අහලා තියෙනවා.
1: වෙනිසුවලාවට අයිති වෙලා තිබ්බ අවසාන ග්ලැසියරයත් ඔන්න දියවලා ගිහින් තියෙනවා කියලා ආරංචි වුණා. ලා කොරෝනා කියලා කියන්නේ වෙනිසුවලාවෙ තිබ්බ අන්තිම ග්ලැසියර් කොටස. චාමර
2: අවසාන ග්ලැසියර් කොටස.
1: ඔව්, අවසාන ග්ලැසියර් කොටස. වෙනිසුවලාව වගේම තවත් බොහෝ රටවල් තියෙනවා චාමර තමන්ගේ ග්ලැසියර් ප්‍රමාණය හිමි වෙච්ච. මේක සිද්ධ වෙන්නේ වැඩිපුරම මේ අපි කරන දේවල් නිසාම තමයි, දේශගුණික වෙනස් වීම නිසාම තමයි.
2: ඔව්, කියන්නේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ග්ලැසියර් දිය වෙන්නේ නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. 89.1 89.3 Supreme Radio. මගේ හඬ, මගේ රටේ

දවල් දොළහයි විනාඩි පනහයි දැන් වෙලාව ඒ කියන්නේ කියන්න මට යන්න තමයි වෙලා වැැවිල්ලා තියෙන් අකමත්තෙන් ගුණත් යන්න සිද්ධ වෙනවා. එහෙමනම් ඉතින් ගිහිල්ල එන්නම්. මම ගියාට තව කෙනෙක් එන ඔයාගේ පාලුව තනික මොකාන්සේ නැති කරන්නේ වගේම ඔගේ හිත ඉල්ලන සිින්දු දෙන්න තමයි ආයන තින නිසා ඇත් එක දවල එක ඉඳන් හවස හතර වෙනකන් දිගට මොය විදිහටම සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියනදේ මතක් කරගෙන යන්න තමයි ලෑස්ති වෙන්නේ. මම අත ගියාට මේ සතියේ ඉරිදා එනවා ආයෙත්. එනිසා මේ දිගටම ඔය විදිහටම මං එනකම් පරිස්සමට ඉන්න ඕනේ. හරි දෙහෙනම් ගිහිල්ලා නම් සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න 12:06 දැන් වෙලාව මම මනිෂා.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේක සුපිරි
1: Supreme Request Friday.

0: ಗೀತೆಯ ವಿಂದಿನ ಮಾಹ ಸುಪ್ರೀಂ ರಿಕ್ವೆಸ್ಟ್ ಫ್ರೈಡೇ.
1: ඔයාගෙ සවනට දැනෙන ගීතය විඳින්න නම් මාත් එක්ක කරන්න ඕනේ. ඔයා කැමති මොසෙන්ද දවසේදී මගෙන් ඉල්ල ගන්න එක විතරයි. ආයි වන් වෙරි ගුඩ් ආෆ්ටර්නූන්. සුප්‍රීම් රේඩියෝ රික්වෙස්ට් ෆ්‍රයිඩේ පටන් අරගෙනයි තියෙන්නේ. ඔයාගේ හිත ඉල්ලන සින්දුව, ඔයාගේ සවනට දැනෙන සින්දුව, ඔයාගේ හිතට දැනෙන සින්දුව. ඉතින් අද දවසේදී වාට පුළුවන් මගෙන් ඉල්ල ගන්න. මොකද කරන්න තියෙන්නේ? ඉතින් ඔහොම හිටියොත් ඉතින් මම දන්නේ නැහැ ඔයාගේ හිතේ කැමති සින්දුව මොකක්ද කියන. මට ඉතින් හිට කියවන්න බෑනේ. කෝල් එකක් දෙන්න 0112 510 10. එහෙම නැත්නම් 0118 89 3 89 3. WhatsApp message එකක් කියවලා ඔයාට පුළුවන් ඔයාගේ හිතේ තියෙන සින්දුව මට කියන්න. එවාගේම තව ටික වෙලාවකින් මම TikTok live එකේ යනවා. ඉතින් live එකවට පස්සේ ඔයාලා පුළුවන් අපේ TikTok live එකට join වෙලා ඔයා කැමති සින්දුව මගෙන් live එක හරහා තිල්ලා ගන්න. ඒ වගේම www.supremeradio.lk අපේ website එකෙන් අපිව online අහන්න දැන් ඔයාලට අවස්ථාව තියෙනවා. වැඩ ගොඩක් කරන්න තියෙනවා. ඉතින් request friday සින්දුව තමයි වැඩිපුර දෙන්න. හැබැයි ඉතින් මම එහෙම මෙහෙම මැද්දෙන් පොඩ්ඩක් පැනලා ඉතින් කතා කරනවා. මට එහෙම කතා නොකර ඉන්න බෑ. අනේ බෑ. මොකිතර නිකම් මොකද්ද මොකද්ද වගේ හැමදාම කතා කරලා සිකුරාදා විතර මොඩුවෙන් කතා කරන හරි අමාරුයි. ඒක නිසා මම පොඩ්ඩක් එහෙම මෙහෙම සින්දු යන අතරවාරේ පොඩ්ඩක් එහෙම පොඩ්ඩක් ඩිස්ටර්බ් කරනවාට කමක් නැහැනේ. පොඩ්ඩක් එහෙම කතා කරන්න නැත්නම් ඔයා හිතේ මට මෙතන බීම කෙනින්ද ගිහිල්ලා කියලා. රයිට්. එහෙනම් මේ පැත්තට කෝල් එකක් දෙනකම් මම මග බලන් ඉන්න. හවස 4 වෙනකම් මම මෙතන ඉන්න. ඔයා මේ පැත්තට කතා කරනකම් මැසේජ් එකක් එවනකම්. දවල් එකයි විනාඩි 11යි දැන්. මන්නිමේෂා.

0: සුප්‍රීම් රේඩියෝ
1: ලිතුවේනියාව රැකියාව කරන්න දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: උසස් මතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය, කසාගල ග්‍රීන් සුපර්, ශාකා, මාතලේ අතුරුගිරිය, කඩුවිල, ගණේමුල්ල, නාරම්මල් සහ ගම්පොළ.
4: හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
5: ඔබ ඉන්නේ කොහෙද කියලා
6: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
4: Back to back සින්දු අහන්න.
7: Let's go.
8: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
9: The Welcome Show.
10: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑතුන.
11: දන්නවද මේ වෙනිසුවලාවෙත් ග්ලැසියර් තිබ්බා කියලා?
12: වෙනිසුවලාවෙත් ග්ලැසියර් තියෙනවා කියලා අහලා තියෙනවා.
11: වෙනිසුවලාවට අයිති වෙලා තිබ්බා අවසාන ග්ලැසියරයත් ඔන්න දියවලා ගිහින් තියෙනවා කියලා ආරංචි වුණා. ලා කොරෝනා කියලා කියන්නේ වෙනිසුවලාවේ තිබ්බ අන්තිම ග්ලැසියර් කොටස. චාමර
12: අවසාන ග්ලැසියර් කොටස.
11: ඔව්, අවසාන ග්ලැසියර් කොටස. වෙනිසුවලාව වගේම තවත් බොහෝ රටවල් තියෙනවා චාමර තමන්ගේ ග්ලැසියර් ප්‍රමාණය හිමි වෙච්ච. මේක සිද්ධ වෙන්නේ වැඩිපුරම මේ අපි කරන දේවල් නිසාම තමයි, දේශගුණික වෙනස් වීම නිසාම තමයි.
12: ඔව්, කියන්නේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ග්ලැසියර් දිය වෙන්නේ නේ.
13: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
9: The Welcome Show.
14: අසු නවයයි 1 අසු නවයයි 2 Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: අනාගතයේදී ඔබ ඔබටම ස්තුතිවන්ත වන දෙයක් අද දවසේදී කරන්න.
2: සිහින දිනන ජයග්‍රාහී දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යටි.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත් සුවඳ හයකින්. Power Gel තාක්ෂණය නිසා සුවඳ දිනදියා පුරා පවතී. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර රථයක් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
1: සමුරු බලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයේ හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22.
2: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයේ කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
3: එතකොට දැන් ආදරේ දැනෙනවද?
2: ඔව්. ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
3: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
2: සතියෙ දිනවල රාත්‍රී 7ට.
4: අනුග්‍රහය.
5: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB දනරිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහ ධන සම්පත දනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
6: උණවැළඳි දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
1: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
7: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ රේඩියෝ රේඩියෝ මගේ හඬ මගේ රටේ

0: Request Friday. Geetaya Vindinamaha. Supreme Request Friday.
1: දවල් එකයි වෙනවට තිස් හතයි දැන් වෙලාව. ඉතින් අද දවසේදී සුප්‍රීම් රේඩියෝ අපි දොරින් දොරට තෑගි බෝග අරගෙන ඇවිල්ලා ඉන්නේ කොහෙටද? බෙන් තොටට තමයි අද දවසේදී අපි තෑගි බෝග අරගෙන යන්නාවේ. ඉතින් අපි හිස් අතින් නෙවෙයි, තෑගි ගොඩක් එක්ක අපිත් එක්ක තමයි යාළුවෝ කීප දෙනෙක් අත්වල් බැඳගන්නා මේ ගමනට. ඉතින් ඒ තමයි අපිත් එක්ක ඉන්න අබා හර්බල් බ්ලැක් හේනා. ඉතින් අබා හර්බල් බ්ලැක් හේනා කියලා කියන්නේ විනාඩි පහකින් දෙකකවත් පවතින ස්වභාවික කළු පෙනුමක් වාර ලබා දෙන්න පුළුවන් එකම කෙනා. ඔය අනම් මනම් ගාලා නිකන් වාගේ කොණ්ඩේ සෞතු කරගන්න එපා නේද? කොණ්ඩේ පොඩ්ඩක් සුදු වුණාම අපිට අග්ගල ඩයි කරන්න යන්නේ. එතකොට එක එක ಜಾති දේවල් ගන්නවා. එතකොට කොණ්ඩේ කළු කරගන්න නෙමෙයි අපිට ඕන වෙන්නේ. දේ තුනේ පාට හත වගේ තමයි එක එක පාටින් කොණ්ඩේ පාට වෙනවා. ඉතින් ඒක නෙමෙයි වෙන්න ඕනේ. ස්වභාවික ශාකසාර වලින් තමයි ආබා හර්බල් බ්ලැක් කෙනා. ඉතින් විනාඩි 5කින් දිගු කාල පවතිනා එක. දවසින් දෙකෙන් පාට යන්නේත් නැහැ. දිගු කාලයක් පවතිනවා. විනාඩි 5කින් ටක් ගාලා ඔයාලට ස්වභාවික කළු පෙනුමක් ගන්න පුළුවන්. ඒ වගේම දවසේදී බෙන් තොටට යන අපිත් එක්ක අත්වල බැඳ ගන්නවා විෂන් කියා හියරින් සොලියුෂන්. දැන් විෂන් කියා කතා කරනකොට විෂන් කියක් කිව්ව ගමන් අපිට මතක් වෙන්නේ S2. හැබැයි ඔන්න ඔයාගේ කන් දෙක ගැන තමයි මේ කියන ලෑස්ති වෙන්නේ. ඉතින් ඔයාගේ කන් දෙකටත් S2ට වගේම වටිනාකමක් ඔයා දෙනවද? සැලකිල්ලක් දක්වනවද? අඩුම තරමේ අවුරුද්දකට සැරයක් වත්වා ගිහිල්ලා කන් දෙක පරීක්ෂා කරගන්න මොකද හොඳ ශ්‍රවණයක් කියලා කියන්නේ අපේ දෛනික ජීවිතේට ඉතාමත් වැදගත් වෙන දෙයක්. ඒක නිසා ඔයාට කරන්න තියෙන විෂන් කියා හෙඩින් සොලියුෂන් එකට යන්න ගිහිල්ලා ඔයාට පුළුවන් වෙරඳ පොලේ අඩුම මිරට channel 10 ශ්‍රවණාධාර උපකරණ ලබා ගන්න. ඉතින් ශ්‍රවණාධාර උපකරණ සඳහා ජීවිත කාලයේ පුරාවටම නොමිලේ සේවාව ලබා දෙන විෂන් කියා හෙරින් සොලියුෂන් එකෙන් විතරයි. ඒ වගේම රීප්‍රෝග්‍රෑමින් ෆිටින් සර්විසස් වගේ දේවල් ජීවිත කාලයේ පුරාම ඔර නොමිලේ කරගන්න පුළුවන් විශ්වාසවන්ත දායක තැන තමයි විෂන් කියා හෙරින් සොලියුෂන් කියලා කියන්නේ. ඒ වගේම දැන් අපේ කට්ටිය වගේ ගෙදරට ආපුවම දෙනවා ඔයාට කූපන් එකක් විෂන් කියා එකේ. ඔයා ওই කූපන් එක අරගෙන යන්න ඔයාගේ ළඟම තියෙන විෂන් කියා ශාකාවලට ගිහිල්ලා ওই කූපන් එක පෙන්නලා ඔයාට පුළුවන් කන් දෙක වගේම කනේ කලාතුරු පරීක්ෂණ වගේ දේවල් නොමිලේ කරගන්න. ඒ වගේම ඔයාගේ ඇස් දෙකත් පරීක්ෂා කරගන්න ඔයාට අවස්ථාව තියෙනවා. ඒ වගේම අපිත් එක දවසේදී බෙන් තොටට තෑගි බෝ අරගෙන යන්න ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රෙග්නසස් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඔයාගේ මුළු ගෙදරම නැවුම් සුවඳකින් සරසන්න පුළුවන් එකම කෙනා තමයි ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රෙග්නසස් කියලා කියන්නේ. සුවඳ වර්ග හයක් තියෙන නිසා වට මාරුවේ මාරුවට සුවඳ වර්ග ටික පාවිච්චි කරන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, පවර් ජෙල් තාක්ෂණයේ තියෙන නිසා මේ සුවඳ දින 30ක්, ඒ කියන්නේ මාසයක් පුරාවටම තියෙනවා. එතකොට සුවඳ වර්ග 6 වට එක මාසයක් මේ සුවඳ, ඊට පස්සේ තව සුවඳක් try කරන්න පුළුවන්. ගෙදරම එක එක සුවඳ වලින් වට සරස ගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි, වගේ බාත්รูම් එකට වගේ මෝටර හරියටත් වට පුළුවන් මේ ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රෑගන්ස් පාවිච්චි කරන්න. ඉතින් වාගේ මුළු ගෙදරම වාහනේත් වාගේ බාත්รูම් එකත් සුවඳ තියාගන්න ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රෑගන්සස් එකතු වෙන්න. ඉතින් මේ විදිහට තමයි දවසේදී බෙන් තොටට තෑගි බෝග අරගෙන යන්න අපිත් එක්ක අනුග්‍රහක බවුතු නස්සල් වැදගන්නේ. බෙන් තොට ඉන්න අපේ යාළුවන්ටයි මේ කියන්නේ. සද්දෙම 89.1 එකෙන් 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න අපේ කට්ටිය දැන් ළඟ ළඟ එන ඔයාට තෑගි බෝග අරගෙන අහගෙන ඉන්න හවස 4 වෙන කන්දවල් එකයි විනාඩි 40යි දැන් වෙනව.

0: got rich air power pocket fragrances. Then aluthma suwanda hiking. Nivasata bathroom ekata menma motor athaya nawa suwadin sarasanna. Got rich air power pocket fragrances.
1: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වට වුණා.
2: The welcome show.
3: I burn සුබදාසනකවලා උදෑසන හදලා.
2: Supreme Radio the welcome show.
1: සතිය දවස් පහේම උදේ 7ට.
2: The welcome show.
3: අනුග්‍රහය.
4: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: Meltol හිස රතය උන සෙම් ප්‍රතිශාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
5: මගතොට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
3: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝක පිරිවර අපි එනවා ඔබේ ළඟට
5: දොරින් දොරට මඟ දිගට මුළු රටට
3: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
1: අද බෙන්තොට
0: අනුග්‍රහය. Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
1: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා Hair In Solution සමගින් තබන්න. අමතන්න 0777776766. ස්වභාවික ශාක සාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
3: ඔබේ සුපර් මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077-206-1032
2: 89.1 89.3
1: Supreme Radio.

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරු හරි සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ, මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් ඒ රට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණේ. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ. 89.1 89.3 Supreme Radio.

0: Good afternoon. දැන් වෙලාව දවල් 2:00.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබුණ කෝටි 8 NLB දනඩිතහනේ ලොතරැයියේ රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේ

0: Request Friday.
1: Geetaya vindinna maha.
0: Supreme Request Friday.
2: දවල් දෙකයි විනාඩි හතයි දැන් වෙලාව. ඉතින් අද දවසේදී හැකිබෝ කාරකෙන සුප්‍රීම් රේඩියෝ අපි ඇවිල්ලා ඉන්නේ බෙන්තොටට යන්න අපිත් එක්ක හත්වල් වැදගන්නේ කවුද කියලා තමයි මේ වෙලාවේ ඔයාට මතක් කරන්න ලෑස්ති වෙන්නේ. හානිහානිකට අපිත් කියනවා අබා හර්බල් හෙයා කලර් ශැම්පෝ ස්වභාවික ශාකසාර නවයක පෝෂණයත් එක්ක තමයි අබා හර්බල් හෙයා කලර් ශැම්පෝ එක නිෂ්පාදනය කරන්න ඕන. දැන් විටමින් ඊ අඩංගු වෙලා තියෙන නිසා ඔයාගේ හිසකෙස් වැටීම පාලනය කරන, ඔයාගේ හිසකෙස් වර්ධනයත් ඔයාට වේගවත් කරලා දෙනවා. කවුද? අබා herbal hair color shampoo. එතකම අපිත් එක්ක vision care hearing solution අත්වැල් බෙද ගන්නවා. ඉතින් ඔයගේ කන් දෙක පරීක්ෂා කරගන්න. ඔය යන්න ඕන හොඳම තැන තමයි vision care hearing solution කියලා කියන්නේ. මොකද දැන් වැඩද පොලේ අඩුම මිලට ශ්‍රණල් 10 ශ්‍රවණාධාර digital ශ්‍රවණාධාර උපකරණ ලබා ගන්න පුළුවන් හොඳම තැන තමයි vision care hearing solution කියලා කියන්නේ. ඒ වගේම ඔයගේ ජීවිත කාලයේ පුරාවටම ඔයාට නොමිලේ after service එක නොමිලේ සේවාවන් ලබා ගන්න පුළුවන්. ඉතින් reprogramming fitting services වගේ දේවල් තුවර නොමිලේ ජීවිත කාලයේ පුරාවටම vision care hearing solution විසින් වෙතින් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම අපි ඔයාට දෙන දැන් අපේ ඔයාගේ ගෙදරට අපේ ටීම් එකේ කට්ටිය ආපුවම vision care coupon එකක් ඔයාට හම්බ වෙනවා. ඉතින් ඔය coupon එක අරගෙන යන්න අදම ළඟම තියෙන vision care ශාඛාවට. ඉතින් ඔයාට ඒ coupon එක පෙන්නලා ඔයාගේ කන් දෙක වගේම කනේ කලාදුරු පරීක්ෂණ වගේ දේවල් නොමිලේ කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ඇස් දෙකත් පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම අපිත් එක්ක ඉන්නවා ඔයාගේ මුළු ගෙදරම සුවඳවත් කරන්න පුළුවන් එකම කෙනා මෙයා විතරයි. ඒ තමයි ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රෙග්නසස්. දැන් සුවඳ වර්ග 6ක් තියෙනවා. ඉතින් රෝස් ෆ්‍රෙෂ් බ්ලූසම්, ජස්මින් ෆ්ලෝරල් ඩිලයිට්, සී බ්‍රීස්, ලැවෙන්ඩර් බ්ලූම්, බෙරි රෂ්, ලෙමන් ටැන්ටි ඩිලයිට්. මෙන්න මේ සුවඳ වර්ග 6ත් එක්ක තමයි ඔයාගේ ගෙදර සුවඳවත් කරන්න ඉන්නේ. ඔයාගේ ගෙදර බාත්รูම් එක වගේම ඔයාගේ මෝටර් අතයත් උන නැව සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රෙග්නසස් දැන් ඔන්න ඔයාට පුළුවන් පාවිච්චි කරන්න. ඉතින් මේ විදිහට තමයි අතවසේ බෙන් තොටට යන අපිත් එක්ක අනුග්‍රහක බව තුන අත් බැඳගන්නේ. එහෙනම් අපේ බෙන් තොටේ ඉන්න යාළුවෝ සෙට් එක 7:89.1 89.3 සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න කියලා මතක් කරනවා. දවල් 2:08 දැන් අහගෙන හවස 4 වෙනකම්.

0: සුප්‍රීම් රේඩියෝ ෆයිබලේස සීන්සි ලේස ප්ලාස්ටික් ලේස සමග නවීන ලේස තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාමපූර්දැන් අනර්ගනිමාවකින් බෙල්ලන් ඉල පන්සලසල ඔප්නිම් ප්‍රඩක්ෂන් වෙතින් අමතන්න 01.12.739.180 උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුප ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
1: හප්පනින් ඒවිනින් ඩ්‍රයිව් එක
0: ලීඩ් කරන
2: ඔබ ඉන්නේ කොහෙද කියලා
3: වරු කියනවා ඉතින් ඒ මාත් උඹලට වරු කියන්න බෑනේ
1: back to back සින්දු අහන්න
4: let's go
0: Every weekday at 4 PM, Dimpotta with Ashi Ali. Magutu Tassamavita, Obalanga Randena Abhi. Hadin Hada Yakaramin, Gamin Gamata, Nagare Nagareta, Navatat Obalangatama.
1: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට
0: දොරින් දොරට මඟ දිගට මුළු රටට
1: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
0: අද බෙන්තොට අනුග්‍රහ
1: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැව සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
0: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන් කියා හේරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777 76 76 10 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි
1: ඔබේ සුපමාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777 76 10 32
0: ලොව සුන්දරතම පාරාදීසේ
1: මන බැඳුණු ඇසේ නොගැටුණු තැන් සොයා උතුම් යම් සත්‍යයක්
0: Travel with Supreme
1: සතියේ දවස් පහේම
5: The Welcome Show අහන්න
0: අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: අනාගතයේදී ඔබ ඔබටම ස්තුතිවන්ත වන දෙයක් අද දවසේදී කරන්න.
2: සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ NLB සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB තනඩි තහනිය ලොතරැයියේ රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
2: සතිය පුරාම වැඩ කරලා වීකෙන්ඩ් එක රිලැක්ස් වෙන්න
3: ඔයා ආදරය කරන අය වෙනුවෙන් සින්දු ඉල්ලන්න. ඔයාගේ යාළුවව සර්ප්‍රයිස් කරන්න.
4: මික්සින් මික්සින් මික්සින් මික්සින් ද
5: සුසුබල කුලින් තනද හවා
2: සෙනසුරාදා සහ ඉරිදා උදේ 10 ඉඳන් 12 වෙනකන් සුප්‍රීම් රේඩියෝ වීකෙන්ඩ් රික්වෙස්ට්.
3: ඔයාගේ රික්වෙස්ට් එක 0718 893 893ට වට්ස්ඇප් කරන්න. කෝල් කරන්න 0112 510 510ට.
6: The Welcome Show.
7: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
8: දන්නවද මේ වෙනිසුලාවෙත් ග්ලැසියර් තිබ්බ කියලා?
9: වෙනිසුලාවේ ග්ලැසියර් තියෙනවා කියලා අහලා තියෙනවා.
8: වෙනිසුලාවට අයිති වෙලා තිබ්බ අවසාන ග්ලැසියරයත් ඔන්න දියවලා ගිහින් තියෙනවා කියලා ආරංචි වුණා. ලා කොරෝනා කියලා කියන්නේ වෙනිසුලාවේ තිබ්බ අන්තිම ග්ලැසියර් කොටස. චාමර
9: අවසාන ග්ලැසියර් කොටස.
8: ඔව්, අවසාන ග්ලැසියර් කොටස. වෙනිසුලාව වගේම තවත් බොහෝ රටවල් තියෙනවා චාමර තමන්ගේ ග්ලැසියර් ප්‍රමාණය හිමි වෙච්ච. මේක සිද්ධ වෙන්නේ වැඩිපුරම මේ අපි කරන දේවල් නිසාම තමයි, දේශගුණික වෙනස් වීම නිසාම තමයි.
9: ඔය කියන්නේ ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ග්ලැසියර් දිය වෙන්නේ නේ.
6: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
11: මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග, මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 සුප්‍රීම් රේඩියෝ. මගේ හඬ, මගේ රට.

0: එක 89.3
1: සුප්‍රීම් රේඩියෝ.
0: මගේ හඬ, මගේ රටේ

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ.
1: මොකද මේ කොන්ඩි සුදු වෙලා මූනත් කළු වෙලා? ප්‍රශ්නයක්ද?
2: එකක් නෙමේ ප්‍රශ්න කොඩ්ඩක්. කොන්ඩි සුදු වෙලා මදිවට හැලෙනවා මේ.
1: හරි හරි, කලර් කරගන්න වෙලා නෑ. ඒ ගැන හිතල මූන කළු වෙලා. එහෙමනේ, ප්‍රශ්න ඔක්කොටම හරියන්නේ අලුත් අබා හර්බල් බ්ලැක් හෙනා කලර් ෂැම්පෝ.
3: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි. අබා හර්බල් බ්ලැක් හෙනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට. උසස් මුතත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සෙල්චාලය කසාගල ග්‍රීන් සුෆා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල් සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 512. ලොව සුන්දරතම පාරාදීසේ
4: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම සත්‍චාරයක්.
3: Travel with Supreme.
4: සතියේ දවස් පහේම The Welcome Show අහන්න.
5: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The Welcome Show.
4: අයිබර්න් සුබෝදස්සනා කවල උදෑසන හතයි.
6: Supreme Radio The Welcome Show.
5: සතියේ දවස් පහේම උදේ 7ට.
6: The Welcome Show.
4: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනරි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 98 ඉක්ම වූ දවන්ත

89.3 සුප්‍රීම් රේඩියෝ සුප්‍රීම් රේඩියෝ මේ

0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියා.
1: අනාගතයේදී ඔබ ඔබටම ස්තුතිවන්ත වන දෙයක් අද දවසේදී කරන්න.
2: සිහින දිනන ජයග්‍රාහි දවසකට පාර කියන්නේ එන්.එල්.බී. සුබ දවසක්.
3: සුබ දවසක්.
4: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: පැඩි පැඩි වෙලා.
3: අංක එකයි ලග්න එකයි.
4: සියයක්ම ඔබ යතේ.
3: අංක දෙකක් ගැලපුණාම.
4: රුපියල් 1000ක්ම අතේ.
3: අංක දෙකයි ලග්න එකයි.
4: 2500ක් අතේ. අංක තුනට.
3: 50000.
4: ප්‍රවර්ධන අංකයට. රුපියල් 25000.
3: අංක තුනයි ලග්න එකයි. 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
6: 89.1 89.3

0: සුප්‍රීම් රේඩියෝ සමරුබලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 600 18 22
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: රටේ මේ පෘථිවියට අමතරව හිතන්න පුතව කොහෙද
0: හිතට ශක්තිය
1: සිරුරට සුවය
3: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
0: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් වල පිළිකෑම
4: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
0: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
0: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
5: දැන් ඔන්න අපි යනවා ATM එකට. අපිට තේරෙන නිකන් සල්ලි අරන් නිකන් එන මිනිස්සු නිකන් රවාගෙන යනවා නේද නිකුණියක්. හිනාවයක් නැහැ මූණ වලනේ.
4: නෑ නෑ.
5: ලොකු බයකින් ටෙන්ෂන් එකකින් අනේ මගේ මේ සල්ලි ටික උදුරලා ගයි වගේ එකකින් තමයි එළියට එන්න සමහර අය එනකොට. අර PIN number එක එන්ටර් කරන්න නිකුණ නිකන් රටක න්‍යෂ්ටික කේතයක් එන්ටර් කරනවා වගේ එකකින් තමයි එන්ටර් කරන්නේ නේද? දැන් කොහොමත් සමස්තය ගෙදර ගත්තාම මෙතන බයමනේ අපිට ඇති වෙන්නේ. අපේ මොළයේ ඇමිග්ඩලා කියන කොටසෙන් තමයි මේක පාලනය කරනවා කියලා කියන්නේ. අපේ මොළයේ තියෙන ප්‍රධාන පාලන මධ්‍යස්ථානය විදියට මේ ඇමිග්ඩලා කියන කොටස ක්‍රියාත්මක වෙනවා. අපිට ෂණිකව ක්‍රියාත්මක වෙන්න, අපිට පලා යන්න, අපිට හැංගෙන්න, මේ වගේ අර හැංගීම් උද්දීපනය කරගන්න ලොකු දායකත්වයක් ලබා දෙන්නේ මේ කොටසෙන් කියලා තමයි කියන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. මගතොට සමවිත ඔබ ළඟ රැඳෙන්න අපි. හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
1: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට
0: දොරින් දොරට මඟ දිගට මුළු රටට
1: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
0: අද බෙන්තොට
6: අනුග්‍රහ
7: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකින්. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
0: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න. අමතන්න 0777 76 76 76. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
7: ඔබේ සුපර් මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777 76 76 22
0: සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්.

අසුනවයයි එක අසුනවයයි තුන සුප්‍රීම් රේඩියෝ වගේ හඬ වගේ රටා.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රෑගන්සස් දැන් අලුත් සුවඳ හයිකි පවර්ජල් තාක්ෂණය නිසා සුවඳ දිරදියක් පුරා පවතී. නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයක් නැව සුවඳින් සරසන්න. ගොඩ්රිච් එයා පව පොකට් ෆ්‍රෑගන්සස්
2: ලිතුවේනියාව රැකියාව කරන්න දෙන්නම් කිව්වද?
3: ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද?
2: සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. Happening evening drive එක
2: lead කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: වරු කියනවා. ඉතින් එමත් උඹලට වරු කියන්න බෑනේ.
1: Back to back සින්දු අහන්න.
6: Let's go.
7: Every weekday at 4 p.m. in Porto with Ashi Ali.
2: ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
1: අයිබෝන් සුබෝදස්සනාක බල උදෑසන හන්න.
6: Supreme Radio the welcome show.
2: සතිය දවස් පහේම උදේ 7ට.
6: The welcome show.
1: අනුග්‍රහය.
8: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
9: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
10: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
11: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වලකනමු.
1: සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
11: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3
6: Supreme Radio. Supreme Radio.
0: Supreme Radio. Magi hande. Magi rata.

0: ಸುಪ್ರೀಂ ರೇಡಿಯೋ ಮೇಕ್ ಸೂಪೀರಿಯರ್.
1: සුප්‍රම් රේඩියෝ හගෙනන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නන් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩේ දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීස මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසම් මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා. 89.1 89.3 Supreme Radio.

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ගොඩ්රිජ් එයා පව පොකට ෆ්‍රේකන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැව සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයා පව පොකට ෆ්‍රේකන්සස්
2: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේ මුල්ල නාරම්මල සහ ගම්පොළ
3: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
4: එතකොට දැන් ආදරේ දැනෙනවද?
3: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතේ ලස්සන කළා.
4: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
3: සතියේ දින බලා රාත්‍රී 7ට අනුග්‍රහය.

0: සතියන්තයේ ගෙදරින්න ඔයා වෙනුවෙන්
1: සතිය පුරාවට රටේ ලෝකෙ සිද්ධවන දේවල් දැනගන්න
0: ඇවිදින්න යන්න හොඳ හොඳ ලොකේෂන් දැනගන්න
1: ඔයාට දියුණු වෙන්න පුංචි පුංචි දේවල් දැනගන්න
0: ඇයි තව රටේ ලෝකෙ සිද්ධ වෙන ක්‍රීඩා තොරතුරු දැනගන්න
1: ඒ විතරක් නෙවෙයි එක දිගට එක පෙළට ඔයා කැමතින සිංදු අහන්න සිංහල සිංදු විතරද නෑ නෑ ඉරිද හවස එකේ ඉඳන් හින්දු සිංදු පය දෙකක් අහන්න
0: මේ ඔක්කොටම සුප්‍රීම් රේඩියෝ එන්ලස් වීකෙන්ඩ් අහන්න වගතුට සමවිට ඔබ ළඟ රැඳෙන්න අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
1: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
0: දොරින් දොරට මඟ දිගට මුළු රටට
1: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
0: අද බෙන්තොට අනුග්‍රහ
1: ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේගන්සස් දැන් අලුත්ම සුවඳ හයිකින් නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැව සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේගන්සස්
0: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන් කියයා හීරින් සොලුෂන් සමගින් තබන්න අමතන්න බිදුහත්සේ හැත්තාතයි හැත්තහයි හැත්තහය නහය ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කල ශැම්පූ දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
1: ඔබේ සුපමාකට් එක බිසී කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077-2610-32
2: 89.1 89.3
0: සුප්‍රීම් රේඩියෝ

0: සුභ සන්ධ්‍යාවක් දැන් වෙලාව සවස 4යි.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලාව මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය රුපියල් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: Request Friday. Geetaya vindinna maha. Supreme Request Friday.
1: Right, වෙලාව හවස 4 විනාඩි 2යි. සුපර් සෙන්දාවක් අතිකුලාදා. අද මාතේ ඉවලයි. ජූලි මාසේ 31. මරු දවසක් සිකුරාදා දවසේ මාසෙ ඉවර වෙනවා කියලා කියන්නේ මොකද තියෙන විශේෂම දේ? පඩි වැටෙනවා. පඩි වැටුණා. හරි සන්තෝසයි. Right. ඉතින් කොහොම හරි කමක් නැහැ. ඔයාලට ඉතින් මගේ පඩියෙන් ඇති වැඩක් නැහැ. ඔයගොල්ලන්ට තියෙන අපිත් එක්ක එකතු වෙලා සින්දු ගන්න. හරිද? ඉතින් අද සිකුරාදා දවස නිසා ඔයගොල්ලෝ කැමති සින්දු තමයි අපි දෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ පැත්තට ගලෙන් WhatsApp එක පැත්තට යනවා නම් 0818 893 893 WhatsApp එකට મેસેજ එකක් දාලා සින්දු ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් 0112 510 510 hotline එක තියෙනවා. hotline එකට කතා කරලා සින්දු ඉල්ලන්න පුළුවන්. එසේත් නොමැති නම් ඔබට යන්න පුළුවන් TikTok එක පැත්තට ගිහිලා Supreme Radio කියලා search කරාම එනවා. අන්න ඒකට ගිහිලා live එකට එන live එකේ කට්ටියව ඉන්නවා. ඉතින් අද දවසේ මට මගේ live එක on කරා මම පොඩ්ඩක් පැය කාලක් විතර කලින්. එතකොට මම අද ෆස්ට් කමෙන්ට් එක මට දැම්මේ අපේ ශාරක. ශාරක ඉල්ලපු සින්දුවෙන් තමයි අද මම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. එහෙමනම් මෙන්න මෙහෙමයි කතාව. සුප්‍රීම් රික්වෙස්ට් ෆ්‍රයිඩේ පටන් ගන්නවා. කිසිම පමාවක් නැහැ. හැබැයි උමාරයා සිංහවංශ පොඩ්ඩක් පමා වෙලා. හවස 4:00 විනාඩි 4යි මං ආශි.

වේදිකාව ජීවිතය අපේ සාගරයේ වගේ විශාල වුණාට අපි ඔය කොහේ හිටියත් සාගරයේ තරම් විශාල වුණත් ප්‍රශ්නයක් නෑ. සාගරයේ පැත්තට කෝස්ටල් ලයින් එකේ වෙනම ගමනක් යනවා කියලා එක ඉතින් වෙනම සතුටක් අපිට තියෙන්නේ. කෝස්ටල් ලයින් එකේ සදර්න් ප්‍රොවින්ස් එක පැත්තට එනවා අපි අපේ සුප්‍රීම් රේඩියෝ ටික්ටොක් සමාවන්න ටික්ටොක් නෙමෙයි සුප්‍රීම් රේඩියෝ හදවත්කම් යාකන හිතවත්කම් අලුත් කරන රේඩියෝ චාරිකාව අරගෙන මේ ටික්ටොක් එකේ ඉඳලා කොච්චරවත් ඒකම තමයි කියවෙන්නේ. හරිද? ඉතින් මේ අපි අද දවසේ කොහෙද ඉන්නේ? ඇත්තටම බෙන්තොට තමයි අපි ඉන්නේ. ඉතින් අද දවසේ පුරාවටම තෑගි භෝග බෙදලා දුන්න බෙන්තොට ඉන්න ඔයාට ඒ තෑගි භෝග සඳහා අපිත් එක්ක අනුග්‍රහක දායකත්වයෙන් අත්තල් බඳන්ගෙන අපේ ආදරණීය අනුග්‍රහක බවතුන් තමයි මේ මතක් කරන්න හදන්නේ. කොණ්ඩේ එහෙම් මෙහෙන් ගැලිලා හැලවිලා යනවා නේද? ඔකට කරන්න දෙයක් නැද්ද? තියෙනවා හොඳ දෙයක් තියෙනවා කරන්න. ස්වභාවික ශාක්සාර 9ක පෝෂණයේ සපිරි අබා හර්බල් හයකල ෂැම්පූ එක දැන් විටමින් අඩංගු නවතම සංයෝගයකින් මාකට් එකේ තියෙනවා. පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න. මං කිව්වට ඔයාගේ කොණ්ඩේ වැටෙන එක පාලනය කරලා හොඳට කොණ්ඩේ වර්ධනය කරනවා. හරිද? එහෙනම් මෙන් කොණ්ඩේ පොඩ්ඩක් සුදු වෙලා නැහැ. පොඩ්ඩක් අප්සෙට් නේ. රයිට්. ඕකේ. ඒකට හොඳ ඔප්ෂන් එකක් තියෙනවා. ඒ තමයි අබා හර්බල් බ්ලැක් හෙනා ක්‍රීම් එක. විනාඩි 5කින් දිගු කල් පවතින ස්වභාවික කළුපෙනුමක් ඔයාගේ කොණ්ඩේට ගන්න පුළුවන්කම තියෙනවා. හරිද? ඒත් එක්කම කන් දෙක ඇහෙනවද? ඇහෙන්නේ නැහැ. ආ නැහැ නැහැ කියන එක ඇහෙන්නේ නැහැ. රයිට්. යන විෂන් කෑ හෙරන් සොලූෂන් තමයි එක්තනට හොඳම තැන. ඔයා දන්නවද ඒගොල්ලෝ ගාව තියෙනවා 10 channel full digital hearing aids ලබා දෙන hearing aids සඳහා ජීවිත කාලය පුරාම නොමිලේ after sales service ලබා දෙන reprogramming fitting services සියලු ජීවිත කාලය පුරාම නොමිලේ කරලා දෙන විශ්වාසවන්ත සේවාවක්. හරිද? ඉතින් hearing solution provider කෙනෙකු විදිහට හොඳම කෙනා තමයි vision care hearing solution provider කියලා කියන්නේ. හොඳ ශ්‍රවණ තත්ත්වයක් තිබීම එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරගෙන යන්න අපිට හරිම පහසුවක් වෙනවා. හරි? හැක් හැක් ගන්න ඕනේ නැහැ. එතකොට අපි දෙනවා අපි හදවත් කම්යා කරන රේඩියෝ චාරිකාව වරන් එන අපේ සුප්‍රීම් රේඩියෝ ටීම් එක වාඩි දෙනවා. කූපන් එකගේ කූපන් එකත් අරගෙන යන්න ළඟම තියෙන විෂන් කෑයකට ගිහිල්ලා ඔයාගේ කන් කලාඳුරු පරීක්ෂණය වගේම ඔයාගේ ඇස් දෙකත් පරීක්ෂා කරගන්න අමතක කරන්න එපා. හරිද? ඒ විතරක් නෙමෙයි යන්නේ සමහර වෙලාවට අපේ කුස්සියෙන් එතකොට වොෂ්රූම් එකෙන් වාහනය ඇතුලෙන් ගෙදරින් එක එක ගතවල් දෙනවා නේද? ඒ වෙලාවට නම් හරීම අප්සෙට්. ඒකට හොඳ සොලූෂන් එකක් දෙනවා. ඒ තමයි ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේගන්සස් කියලා කියන්නේ. අලුත්ම සුවඳ හයක් තියෙනවා හොඳේ. පවජල් තාක්ෂණය නිසා සුවඳ දවස් 30ක් පුරාවටම තියාගන්නත් පුළුවන්. රෝසස් ෆ්‍රෙෂ් බ්ලොසම් එතකොට ජස්මින් ෆ්ලෝරල් ඩිලයිට් සී බ්‍රීස් ලැවෙන්ඩ් බ්ලූම්ස් ෆ්‍රෙෂ් රෂ් එතකොට ලෙමන් ටෙන්ජි ඩිලයිට් සුවඳ ගොඩක්. හරි? ඉතින් බාත්රූම් එක එතකොට ඔයාගේ කාර් එක ඔයාගේ ගෙදර සුවඳින් සරසන්න තියෙන එකම කෙනා තමයි ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේගන්සස් කියලා කියන්නේ. ඉතින් මේ කට්ටියත් එක්ක තමයි අද දවසේ අපි බෙන්තොටට ආවේ. හෙට දවසේ අපි කොහෙටද එන්නේ කියන එක ඊළඟ පැයදි කියන්නම් අහගෙන ඉන්න මාව ඔය විදිහටම වෙලාවත් මතක් කරන්න ඕනි දැන්. ආ අවසහතරයි විනාඩි 14.

0: that's how we do it.
1: මෙල්ඩෝල් හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: ෆයිබර් ලේසර්, CNC ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පෝර්දන් අනර්ග නිමාවකින් බෙල්ලන් විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01212739180 වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
3: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවර අපි එනවා ඔබේ ළඟට
2: දොරින් දොරට මඟ දිගට මුළු රටට
3: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
2: අද බෙන්තොට
1: අනුග්‍රහ
4: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකින් නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
2: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂන් කෙයා හීරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0776 77 76 76 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
4: ඔබේ සුපර් මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077 26 10 12
5: බලන්නකෝ අනේ අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
6: ඇයි අනේ? සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක්ගේ උදෑසන තියෙන්නේ.
7: අපිට ජපන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
2: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
7: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
2: ලොව සුන්දරතම පාරාදීසේ
8: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උදේම යමු සංචාරයක්.
2: Travel with Supreme.
8: සතියේ දවස් පහේම
9: The Welcome Show අහන්න.
10: වෙලාව 7:19 වෙනකොට මතක් කරන්න හදන්නේ විශේෂ කෙනෙක් ගැන. ඒ තමයි චීන පැත්තට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන්න වාගේ සිහිනයක් තියෙනවා නම් ඒ සිහිනය සැබෑ කරගන්න පාර කියන්නයි හදන්නේ. සමහර වෙලාවට පාර වරදින්න පුළුවන් වැරදි වැඩ කරන්න ගියොත් එහෙම. ඒ නිසා චීනට ගිහිල්ලා අධ්‍යාපනය හදාරනවා නම් හරි විශ්වාසවන්ත තැනකට සල්ලි බැඳලා තමයි ඔයා රට යන්න ඕනි. මොකද අධ්‍යාපනය කියලා කියන්නේ අධ්‍යාපනයේදී අපි යම්කිසි ප්‍රමාණයක් මුදලක් වියදම් කරනවා කියලා කියන්නේ ඒක වටිනාකමක් දෙන්න ඕනි. ඒකට වටිනාකමක් දෙන්න ඕනි. ඉතින් ඒකට හොඳ වටිනාකම දෙන්න තැන තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. අවට ගියාට උපාධියක් ගන්නවට වඩා චීනට ගිහින් හොඳම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් ඔයා ආසම විෂයන් කැමති විදිහට හොඳම උපාධියක් කරගන්නවට අවස්ථාව තියෙනවා චයින ලංකා එඩියුකේෂන් එකත් එක්ක සම්බන්ධ වුණොත්. හැබැයි චීනෙන් උපාධියක් ගන්න කියලා වෙන වෙන තැන් වලට ගිහිල්ලා සල්ලිත් නැති කරගෙන අනාගතේ විනාශ කරගන්නේ නැතුව හොඳම තැනක් වෙන චයින ලංකා එඩියුකේෂන් එකට යන්න ඕනි. හරිද? ඉතින් ඒ ලෙවල් පාස් නම් ඔයාට ලෝකෙක පිළිගත් උපාධියක් හදාරන්න ශිෂ්‍යත්ව පිරිනමන ලංකාවේ එකම තැන තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. එන්ට්‍රන්ස් එක්සෑම් එකක් තියෙන නිසා ඔයාට පෙරපුහුණුවකුත් දෙනවා. ඒ විතරක් නෙමෙයි හැම උපාධියක්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් හදාරන්නත් ඔයාට පුළුවන්. විශ්වවිද්‍යාලය ඇතුළේම නැවතත් පහසුකම් ඇතුළේ තවත් බොහෝ පහසුකම් තියෙනවා. මම ටිකක් මතක් කරන්නම් මොනවද ඔයාට කරන්න පුළුවන් ඩිග්‍රීස් ටික කියලා. කෙමිකල් ඉංජිනියරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල්ස් ඉංජිනියරින්, බයොලොජිකල් ඉංජිනියරින්, ෆුඩ් සයන්ස් ඉංජිනියරින් වගේ තවත් ගොඩාක් උපාධි හදාරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම මියුසික් ඩිප්ලෝමා ඇතුළුව උපාධිත් හදාරන්න ඕනට අවස්ථාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න යන්න කෝල් කරන්න ඩොක්ටර් භාග්‍යයි. ඩොක්ටර් භාග්‍ය කියලා කියන්නේ චයින ලංකා එඩියුකේෂන් එක හරහා චීනට ගිහිල්ලා අධ්‍යාපනය හදාරලා ආපු කෙනෙක්. ඉතින් හරි ලස්සනට විස්තර කරලා දෙයි ඔයාට මේ කතාව. 077 26 290 290 තමයි නම්බර් එක. ඩොක්ටර් භාග්‍යයි ඉන්නවා මේ නම්බර් එකේ. කෝල් කරලා බලන්න. එහෙම නැත්නම් ඔයාට හිතනවා නම් මං ගියොත් හොඳයි චයින ලංකා එඩියුකේෂන් එක පැත්තට කියලා. රයිට්. එහෙනම් යන්න තියෙන දර මං කියන්නම්. පදන්නා ජයවර්ධනපුර හොස්පිටල් එක. ජයවර්ධනපුර හොස්පිටල් එකේ බී ගේට් එක ගාව තමයි චයින ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ. එහෙමනම් ඉතින් චීනට ගිහිල්ලා ඔයාගේ උපාධි සීනේ සැබෑ කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් යන්න හොඳම තැන තමයි ලංකාවේ තියෙන එකම සහ හොඳම තැන තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. වෙලාව 04:22.

0: ताकिया
1: हाँ यो हरि ओके ऐतिहाने අපි යනවා TikTok live එක පැත්තට live එකේ මේ වෙලාවේ කට්ටිය ගොඩාක් ඉන්නවා. අද ආරම්භය ඉතාම හොඳයි ශාරක ප්‍රනාන්දුවාට බොහොම ස්තුතියි. ඒ වගේම චාමින්. චාමින් මගෙන් ඉල්ලුවා ගුණදාස කපුගේ මහත් මැගසින්දුවක් දෙන්නම්. හැබැයි මම මේ වෙලාවේ ඊළඟට play කරන්න යන්නේ හින්දි සින්දුවක්. මොකද අපි හින්දි සින්දුවක් ඇහුවේ නැති නිසා මට හිතුණා මේ වෙලාව හොඳයි හින්දි සින්දුවක් අහන්න කියලා. අපේ තරින්ද තිසර afghan jalebi ඉල්ලනවා, නාටු ඉල්ලනවා. ඔය හැම එකම මට දෙන්න බෑ, දෙන්න පුළුවන් එකයි. මම දෙන්න හදන්නේ afghan jalebi. ඒ වගේම දමිත් අයවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේකට. මොකද එයාත් කිව්වා හින්දි සින්දුවක් අහමුද අපි කියලා. හරි ඕකේ. ඔය ඔක්කොම අත එක්ක බණ්ඩාර ඉන්නවා, ඒ වගේම සාශි ඉන්නවා, ඉමාෂා ඉන්නවා, හර්ෂ ඉන්නවා, රැම ඉන්නවා, කුවේට් වලින් KP89 ඉන්නවා, අවගඩ කාතරේ මතක් කරනවා, චාන්දනි කුල රත්න ඔයාව, තුවන් සබාර ඔයාව, නිගම් වලින් තාරුණි සන්දීප ඔයා සින්දුවක් ඉල්ලලා තිනවා, ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ සින්දුවක් දෙන්න කියලා, මල්කි අප්සරා හලෝ හලෝ හලෝ ඔයා ඉන්නවද, ඒ වගේම මදුත් ඉන්නවා බලාගෙන, ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. අනේ අපේ පූර්ණිමා, අපේ චූටි කෙල්ල ඉන්නවා. කවුද? පූර්ණිමා සතුරු දෙන්නද යාමේ චූටි කෙල්ල කිව්වා. නෑ, රුවිනා ආදරෙන් මතක් කරනවා. චාමින් වාගේ සින්දුවම දෙන්නම්. ඉෂානි සඳමාලි ටැමිල් සෝන් එකක් ඉල්ලන්නේ. ඉන්නනම් කුවේට් වල. ඉෂානි අපි හින්දි සින්දුවක් අහමු. මට ටැමිල් සෝන් එකයි එතකොට හින්දි සින්දුවයි දෙකම එකපෑ දෙන්න බැරි නිසා. හරිද? එතකම සුමුදු ඉන්න ඔයාව ආදරෙන් එකතු කරගන්න. ඔයා කියනවා ලස්සන සින්දුවකට එකතු වෙන්න ඕනි කියලා. හසංක ආව රුමේනියා වලින්. හසංක ආවා. හසංක ගියා. ආකාශ් කවිඳු ඔයාවත් ආදරෙන් මතක් කරනවා. තාමරත් ආවා. තාමර දැන් නම් ඉන්නවද මන් දන්නේ නැහැ. පැතුම් ඉන්නවා ඉතාලි වලින්. ඔයාවත් ආදරෙන් මතක් කරන්න ඕනි. දුලාජ ආව. දුලාජ කියනවා අක්කේ ඔයා කැතයි, ඔයාගේ අත කැතයි, අද ඔයාගේ මූණ කැතයි, ඔයාගේ දත් කැතයි, අක්කේ ඔයා අයිසේජ් එකේ මොකද සිද්ධ වගේලු. හරි, තැන්ක් යූ. ඔන්න ඔයා වුණාට මම එකතු කරගත්ත කැතයි කිව්වට කමක් නෑ. ඉතින් කැත කියන්න කවුරු හරි ඉන්න බෑ යන්නේ. ඇත්ත කියන්න කවුරු හරි මනුස්සෙක් ඉන්න බෑ, බොරුවට වර්ණනා කරනවට වැඩිය. විෂු ඉල්ලනවා රෝස කල්පනා අනිවාර්යෙන් දෙන්නම්. ඒත් එක්කම කොරියාවේ තනිමන්සල ඉල්ලනවා සින්දුවක් මම දෙන්නම් ඔයාටත්. මත් ඉන්නවා ශ්‍රී ලංකාවෙන් කියලා දේශාන ඔෆිෂියල් මට කියනවා. හරි, එකතු කරගන්නවා. ඒ වගේම භාග්‍යව අමතක කරන්නේ නෑ මම කොහොමටවත්. භාග්‍යව නුවරින් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න. හරි, කවද? පොඩ්ඩක් ඉන්න. අපේ සදයු පුතාවත් එකතු කරගන්නකෝ කියලා මල්කි අප්සරා කියනවා. මල්කි අප්සරා කියන දෙයක් තමයි. ඉතින් හර්ෂණ ප්‍රභාත් ඔයාවත් මතක් කරන්න ඕනි. එහෙමනම් කතාව වැඩි, අපි යනවා සින්දුවකට. තාලෙට අප්පුඩියක් ගහන්න. වෙලාව හවස 4:31.

0: තවලා භව සහතරයි විනාඩි 34යි.
1: උසස් මුදත්වේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවිනේ අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල්චාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධවන්න අමතන්න 0112 864 012
2: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
3: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් Melva.
4: Melva එක ලංකාවේ එක අපේම එක.
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
7: දැන් ඔන්න අපි යනවා ATM එකට. අපිට තේරෙනවා නිකන් සල්ලි අරන් නිකන් එන මිනිස්සු නිකන් රවාගෙන යනවා නේද නිකුණියක්. හිනාවයක් නැහැ මූණ වලනේ.
8: නෑ නෑ.
7: ලොකු බයකින් ටෙන්ෂන් එකකින් අනේ මගේ මේ සල්ලි ටික දුර්ලා ගයි වගේ එකකින් තමයි එළියට එන සමහර එනකොට. අර PIN number එක එන්ටර් කරන්න නිකුණ නිකන් රටක න්‍යෂ්ටික කේතයක් එන්ටර් කරන වගේ එකකින් තමයි එන්ටර් කරන්නේ නේද? දැන් කොහොමත් සමස්ත එකතර ගත්තාම මෙතන බයමනේ අපිට ඇති වෙන්නේ. අපේ මොළයේ ඇමිග්ඩලා කියන කොටසෙන් තමයි මේක පාලනය කරනවා කියලා කියන්නේ. අපේ මොළයේ තියෙන ප්‍රධාන පාලන මධ්‍යස්ථාන විදියට මේ ඇමිග්ඩලා කියන කොටස ක්‍රියාත්මක වෙන. අපිට ෂණිකව ක්‍රියාත්මක වෙන්න, අපිට පලා යන්න, අපිට හැංගෙන්න, මේ වගේ අර හැංගීම් උද්දීපනය කරගන්න ලොකු දායකත්වයක් ලබා දෙන්නේ මේ කොටසෙන් කියලා තමයි කියන්නේ.
9: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show.
10: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකනමු.
11: අත්පෙහෙත් වර්ග භාවිතය නිසා අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද වීම සහ අනවශ්‍ය සංකූලතා වැඩිවීම මගින් ඔබගේ ජීවිතාවදානම වැඩි විය හැකි. ඒ පිළිබඳව දැනුවත් වන්න.
10: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

0: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
1: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හේරින් සොලූෂන් සමගින් තබන්න. මනා පුහුණුවලත් ඉහළ පළපුරුද්දක් ඇති. ශ්‍රවණ විශේෂඥයින්ගේ අධීක්ෂණය යටතේ නොමිලේ ශ්‍රවණ පරීක්ෂාව. ලංකාවේ අඩුම මිලට නවතම තාක්ෂණයෙන් යුත් චැනල් 10ක ඩිජිටල් ශ්‍රවණාධාර සමගින් ජීවිත කාලය පුරා අලෙවින් පසු නොමිලේ සේවාව සමගින් දෙවෙනි පුරා පිහිටි විෂංකයා ශාඛාවන් වෙතින් අදම ළඟම තිබෙන විෂංකයා හේරින් සොලූෂන් ශාඛාවට පැමිණෙන්න. අමතන්න 0777 76 76 10. උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩුම මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳ සල් ජාලය කසාගල ග්‍රීන් සුපර් ශාකා මාතලේ අතුරුගිරිය කඩුවිල ගණේමුල්ල නාරම්මල සහ ගම්පොළ.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: අතරෙනෙ මේ පෘථිවියට අමතර හිතන්නකො තව කොහෙ
1: හරි හිතට ශක්තිය
2: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
1: ලස්සනට ඉන්න අලුත් රහස්
5: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
2: කලර්ස් අකුණ පිළි කැම
6: කියා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
1: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
2: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
1: සුප්‍රීම් ලයිෆ් ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
2: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
1: දොරින් දොරට මඟ දිගට මුළු වටට
2: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
1: අද බෙන්තොට අනුග්‍රහ
2: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකේ නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
1: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හේරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777 76 76 10. ස්වභාවික ශාකසාර 9 එක

0: අනේ ඉතින් දැන්වත් කියන්න මගේ රත්තරන් වෙලාව කීයද කියලා? හවස 5යි විනාඩි 2යි.
1: ජීවිතයේ සිහින සැපය කරන වාසනාවේ වෙලාව මතක් කළේ

89.1 Supreme Radio. Supreme

0: Request Friday. Geetaya Vindinamaha. Supreme Request Friday.
1: Supreme Request Friday. පාපා වෙලා විනාඩි හතරකුත් ගිහිල්ලා අනේ අම්මේ අයියා අප්පා මෙච්චර වෙගෙන් වෙලාව යන්නේ හරි කමක් නැති වෙලාව යන්නේ කොහොඳයි වාටික්ම නිගදර යන්න පුළුවන් නේ බොරුවට මෙතන වෙලාව යනවා කිව්කේ මයික් සන් කරගෙන කියනවා අම්මෝ TikTok live එකට ඇවිල්ලා බලන්න ඕනේ කියලා ඔය යන්නෙත් නෑ අනේ කීයටද ගෙදර යන්නේ එහෙම කිව්කේ ආයෙන්න ඉතින් ඒ බොරු බලන්න ඕන නම් යන්න ඕනේ Supreme Radio TikTok fan page එක පැත්තට ගිහලා live එකට එන්න ඕනේ live එකේ ගොඩක් කට්ටිය බලාගෙන ඉන්නවා මම ඒගොල්ලන් ආදරෙන් මතක් කරලා මම යනවා කොහෙටද දන්නවද ගෑල් ළමයි ගොඩක් මාව මේ වෙලාවේ අහගෙන ඉන්නවා ඔයා ලස්සනට වැඩසටහන කරනවා අපි පොඩි ගාමන්ට් එකක් මහන ගමන් ඔයා වහන්නේ මා කන්දන ඉරේෂ තමයි මට එහෙම කියන්නේ රේනු ඉන්නවා නිලන්ති ඉන්නවා අම්මානුලා ඉන්නවා ලස්සන සින්දුවක් දෙන්න කියලා කියනවා ඕගලන්ටම තමයි ඊළඟට මේ පැය පළවෙනි සින්දුව දෙන්න ඕගල වෙනුවෙන් හරිද එතකම අනේ ඉතින් මේ වගේ අපරාධ කරන්න එපානේ මේ ෂාරුක් ඛාන් එක මගේ ෆොටෝස් දාලා එඩිට් කරලා එවන්න මට පිස්සු ඇදලා ආය හැදෙනවා අය බරුවට කිව්වේ ආසයි අවධානය ගන්න ආසයිනේ අපි එකයි එහෙම කරේ හරිද කමන්නේ අවධානය ලැබුණා කියලා මං හිතනවා මට තව කෙනෙක් මෙන්න මෙහෙම කියනවා මම මාකොල ගල්පොත්ත හන්දේ ප්‍රියන්ත සමරවීර සින්දුවකට එකතු කරගන්න ස්තුතියි ඔබට කියලා කියනවා තැන්ක් යූ ඔයාටත් අපිට මැසේජ් කරනවාට ඒත් එක්කම අපි අංජනීගේ සින්දුව දුන්නා අංජනි මගෙන් ඉල්ලුවේ ශහන්ී රංගගේ සින්දුවක් මම දුන්නා ඊට පස්සේ මට බර්ත්ඩේ විෂ් එකක් තියෙනවා අපේ මදු ට්‍රින්කෝ වලින් එයා කියනවා සුරංගෙත් මදු සංකා අයියට විෂ් කරන්න කියලා එයාගේ බර්ත්ඩේ එක වෙන්න ඕනි මට ඉතින් විෂ් කරන්න පුළුවන්ද කියලා ඇහුවා බෑ ඉතින් විෂ් කරන්න කමන්නයි උනට විෂ් කරනවා මදුනි කියන්නේ සුබ උපන්දනයක් සුරංජිත් මදු සංකා අයියේ ඔයාට මට නම් මල්ලි වෙන්නේ නැති කොහොම හරි සුප්‍රීම් රේඩියෝ අපි TikTok live එකේ ඉන්න හැමදෙනාම එකතු වෙලා වන්න මදුගේ සුරංගිත් මදු සංකායයට සුබ උපන්දිනයක් වෙන්න කියලා විශ් කරනවා ඒ වගේම අනුරාධ කෝට්ටේ එයා කියනවා ඔයා කැතනම් කැතායට මොනවද කියන්නේ අන්න කතාව දවසේ කතාව දවතේ කතාව thank you one rather coach ඔබත් එකතු කරගත්තා 01683893 whatsapp number එක තියෙනවා ඔයාටත් පුළුවන් message කරන්න අපේ ගෙදර කට්ටිය ලොකු අම්මා එකතු කරගන්න කියලා රමේෂ් අයියායි ලොකු අම්මයි ඉවොන් බබාවයි එකතු කරගන්න මම issue කියලා තමයි message එකේ වෙලා තියෙන්නේ හරි issue ඔන්න ඔයාගේ number message එක බං කියෙව්වා තාරුණි සංදීප සද ලංකාවේ ඉඳලා අපිවත් අහගෙන ඉන්නේ කියලා කියනවා ගොඩාක් අද message ආවිලා තියෙනවා බොහොම ස්තුතියි ඔන්න එකතු කරගත්තා ඒ වගේම අනුරාධ කෝට්ටෙන් ආ මං කිව්වනේ සුබ සන්දාවක් වේවා ආශි අපිට සින්දුව දෙන්න ජනරු පුසලාව boyfriend ජනපදේ නැත නැත BF ජනපදේ කතා ඇති අපි යනවා සින්දුව අහන්න මෙන්න පළවෙනි සින්දුව ඈ ආ කස් කස් කස් කස් කස් ඔයාවත් එකතු කරගන්නවා හලෝ

වෙලාවා හවස පහ විනාඩිය 11ක් වෙනකොට මතක් කරන්න හදන්නේ සුප්‍රීම් රේඩියෝ හදවත්කම යාකරන හිතවත්කම අලුත්කන අපේ රේඩියෝ චාරිකාව ගැන. ඔයාව බලන්න දකුණු ලකට තමයි අපි එන්නේ. දකුණු ලකේ යඟ නගරයේ පැත්තට එනකොට අද දවසේ නව තැන උනේ අපේ කොහෙද? අද බෙන්තොට. රයිට්. ඉතින් බෙන්තොට ප්‍රදේශයේ ඉන්න ඔයා FM 89.1 89.3 තුරෙන් සුප්‍රීම් රේඩියෝ හන ඔයාට තෑගි බෝගේ විදලා දුන්න ගොඩක් ආදරෙන් කතා බහ කරා. ඉතින් දැන් නම් වෙලාව ඉවර වෙගෙන යන්න. ඉතින් අද දවසේ බෙන්තොටින් ගියාට හෙට දවසේ කොහෙට දෙන්න කියන එක මම මතක් කරන්නම්. හැබැයි අද දවසේ අපිත් එක්ක මේ වැඩේට සපෝට් එකට හිටපු අපේ ආදරණීය අනුග්‍රහක බවතුන් මතක් කරන්න ඕනි. ස්වභාවික ශාකසාර 9ක පෝෂණීය තියෙන අබා හර්බල් හෙයා කලර් ෂැම්පූ ගැන මතක් කරන්න ඕනි. දැන් එයා විටමින් E අඩංගු නවතම සංයෝගයකින් මාකට් එකට ඇවිල්ලා තියෙනවා. නිසා වගේ කොණ්ඩේ වැටෙන එක පාලනය කරලා හිසකස් වර්ධනය කරන්න යා මාර සපෝට් එකක් දෙනවා. හරිද? ඒ වගේම කොණ්ඩේ එහෙම මෙහෙන් සුදු වෙලා නම් ටක් ගාලා වඩ කොණ්ඩේ කළු කරගන්න ඕන නම් අබා හර්බල් බ්ලැකිනා ක්‍රීම් එක පාවිච්චි කරන්න විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමක් ආයේ කොණ්ඩේට ගන්න පුළුවන්. මම වගේ ප්‍රශ්නයක් අහන්නද? ඔයා අවුරුද්දකට වතාවක් කන්දක් පරීක්ෂා කරනවද? නෑ නේද? ඒ වුණාට අපි ඉතින් කොලෙස්ටරෝල් චෙක් කරනවා, ෂුගර් චෙක් කරනවා, ඇස් පරීක්ෂා කරනවා වගේ දේවල් කරාට කන්දක නම් කවදාවත් අපි පරීක්ෂා කරන්නේ නෑ. හැබැයි ඔයා දන්නවද එදිනදා ජීවිතේ වැඩ කටයුතු කරගෙන යන්න හොඳ ශ්‍රවණ තත්ත්වයක් තිබීම ඉතාම වැදගත් වෙනවා. ඒකට හොඳ සොලූෂන් එකක් ගැන තමයි මම කියන්න හදන්නේ. ඒ තමයි විෂන් කෙයාර් හෙරින් සොලූෂන් කියන්නේ. එයා ආවිල්ලා වෙළඳ පොලේ අඩුම මිලට 10 channel full digital hearing aids ලබා දෙන, hearing aids සඳහා ජීවිත කාලය පුරාම නොමිලේ after sale service ලබා දෙන, එවිතරක් නෙමේ reprogramming fitting services සියල්ල ජීවිත කාලය පුරාම නොමිලේ කරන එකම විශ්වාසදායක hearing solution provider කියලා මට විශ්වාසයෙන් වාට කියන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා credit card වලින් ගන්න යනවා නම් ඔන්න ඔයාට credit card installment ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයත් අදම ළඟම තියෙන vision cash ශාකාවට යන්න. ඉතින් අද දවසේ බෙන්තොට ඉන්න ඔයාට අපි coupon එකක් දීලා තියෙනවා. ඉතින් ඔය coupon එක අරන් ගියොත් ඔයාගේ කන් කලාඳුල් පරීක්ෂණේ වගේ මැස් දෙකක් නොමිලේම පරීක්ෂා කරගන්න අවස්ථාව තියෙනවා. හරි. මතක් කරන්න හදන්නේ Godrej Power Pocket Fragrances ගැන. මොකද දැන් අලුත්ම සුවඳ වර්ග 6ක් තියෙනවා. සුවඳ වර්ග 6 ගැන මතක් කරොත් එimhe Rose Fresh Blossom තියෙනවා. ඒ වගේම Jasmine Floral Delight තියෙනවා. Sea Breeze තියෙනවා. Lavender Blooms තියෙනවා. Berry Rush තියෙනවා. Lemon Trendy Delight සුවඳ වර්ග 6ක්. අම්මෝ. ඔයා දන්නවද මේ Power Gel තාක්ෂණයේ හිඳ මාසයක් වඩ තියාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැතුව. ඔයාගේ කුස්සිය, එතකොට ඔයාගේ වොෂ්රූම් එක, බාත්රූම් එක, හරිද? ඔයාගේ කාර් එක, ඔයාගේ වාහනේ නැවුම් සුවඳින් සරසන්නම් වෙන කෙනෙක් නැහැ. ඒකට ඉන්න එකම කෙනා තමයි Godrej Power Pocket Fragrances කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ කට්ටියත් එක්ක තමයි අද දවසේ අපි ආවේ. කොහෙටද? බෙන්තටට. හෙට දවසේ සෙනසුරාදා දවසේ අපි එනවා හෙට ඉඳුරුවට කියන එක මතක් කරලා. වෙලාවත් මතක් කරන්නම් අහගෙන ඉන්න දිගටම මාව FM 89.1 89.3 Supreme Radio. දැන් වෙලාව හවස 5:04.

0: සමරුපලක බදකම් කුසලාන පාසල් නිල ලාංඡන අකුරු සහ මෝස්තර කැපීම දැන් නවීන ලේසර් තාක්ෂණයෙන් හොඳම නිමාවකින් බෙල්ලන්විල ඔප්නිම් ප්‍රොඩක්ෂන්ස් වෙතින් අමතන්න 0.7 6 18 22 මගතොට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
1: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
0: දොරින් දොරට මඟ දිගට මුළු රටට
1: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
0: හෙට ඉඳුරුව අනුග්‍රහ
1: ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකින් නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත් සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
0: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හේරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0.7 77 76 76 10 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
1: ඔබේ සුපර්මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0.7 76 10 22
0: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා. The welcome show.
1: අයිබර්ස් සුබෝදස්සනා කවල උදෑසන හන්න.
2: Supreme Radio the welcome show.
0: සතිය දවස් පහේම උදේ 7ට.
2: The welcome show.
1: අනුග්‍රහය.
3: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා තිබෙන රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවා ජාතිය මහතන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියකු වන්
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI බොක්ස් බානම් මෙල්වා
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
0: සතියන්තයේ ගෙදරින්න ඔයා වෙනුවෙන්
1: සතිය පුරාවට රටේ ලෝකෙ සිද්ධවන දේවල් දැනගන්න
0: ඇවිදින්න යන්න හොඳ හොඳ ලොකේෂන් දැනගන්න
1: ඔයාට දිනන වෙන්න පුංචි පුංචි දේවල් දැනගන්න
0: ඇයි තව රටේ ලෝකෙ සිද්ධ වෙන ක්‍රීඩා තොරතුරු දැනගන්න
1: ඒ විතරක් නෙවෙයි එක දිගට එක පෙළට ඔයා කැමතිම සින්දු අහන්න සිංහල සින්දු විතරද නෑ නෑ ඉරිද හවස එකේ ඉඳන් හින්න සින්දු පය දෙකක් අහන්න
0: මේ ඔක්කොටම සුප්‍රීම් රේඩියෝ එන්ඩ්ලස් වීකෙන්ඩ් අහන්න.

ගත්ත වෙලාව හවස පහය විනාඩි 24ක් වෙනකොට ඔයාට පොඩි පරිමිඩයක් ගැන මතක් කරන්න හදන්නේ. හරිද? දැන් ඔයාට හිතනවා නේද? අනේ මං ඉගෙන ගන්න ඕනේ, ඩිග්‍රී එකක් ගන්න ඕනේ, චීනියන් ඕනේ, චීන ගිහලා කොහොම හරි රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් හොඳ උපාධියක් කරගෙන එන්න ඕනේ. අනේ ඉතින් සල්ලිත් නැහැ නේද? රයිට්. ඔයාට මං උත්තරයක් දෙන්නයි හදන්නේ. ඒකට හොඳම දැන තමයි චයින ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. ඔයා දන්නවද 2027 අවුරුද්දට චීනියන් ඕන අවස්ථාව තියෙනවා. ඉන්ටර්විව්ස් තිබ්බා. හරිද? ඉතින් ඔයාට බයොලොජිකල් ඉංජිනියරින් කරන්න, එතකොට ෆුඩ් සයන්ස් ඉංජිනියරින් කරන්න, ආටිෆිෂල් ඉන්ටෙලිජන් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව 100ක් ඒගොල්ලෝ දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඔයාට ඔයා ඒ ලෙවල් පාස් නම් දැම්ම කෝල් එකක් දාලා ડોક્ટર භාග්‍යකෙන් විස්තර දැනගන්න පුළුවන්. ડોક્ટર භාග්‍ය කියන්නේ චයින ලංකා এডুকেෂන් එක හරහා චීනෙට ගිහිල්ලා ඉගෙනගෙන ඇවිල්ලා මෙහෙ වැඩ කරන කෙනෙක්. හරිද? ඉතින් ડોક્ટરගේ නම්බර් එක මතක් කරන්නම්. 0747-290-290 තමයි නම්බර් 1. ඊට අමතරව ඒ ලෙවල් පාස් ඔයාට පූර්ණ කාලීන වගේම අර්ධ කාලීන ශිෂ්‍යත්ව ඇතුළුව ડિગ્રી එක කරන්න චීනෙට ගිහිල්ලා ඉතින් කැම්පස් එක ඇතුළේ නවාතැන් පාසුකම් වගේ ගොඩාක් දේවල් තියෙනවා. වසර 25ක විශ්වාසයක් තියෙන නිසා ඔයාලට බය වෙන්න දෙයක් නෑ. හොඳේ චයින ලංකා এডুকেෂන් එක කියලා කියන අවුරුදු 25ක් තිස්සේ දරුවන්ට අධ්‍යාපනය හදාරන්න හොඳ අවස්ථාව, චීනෙට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන්න හොඳ අවස්ථාවක් උදා කරලා දීපු ආයතනයක්. ඉතින් ඔයාලට හිතනවා නම් ගිහිල්ලාම හම්බ වෙන්න ඕනි කියලා කට්ටියව මම කියන්නම් තැන තියෙන්නේ කොතනද කියලා. ඔයා දන්නවනේ ජයවර්ධනපුර හොස්පිටල් එක. රයිට්. ජයවර්ධනපුර හොස්පිටල් එකේ B gate 2 ගාව තමයි චයින ලංකා এডুকেෂන් එක තියෙන්නේ. ඉතින් යන්න ඒ පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් කතා කරලා බලන්න. මොකද චීන এডুকেෂන් සිස්ටම් එක කියලා කියන්නේ, හරිද, ඒ කියන්නේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය කියලා කියන්නේ ලෝකයේ ඉහළම ශ්‍රේණිගත කිරීම වල තියෙන এডুকেෂන් සිස්ටම් එකක් තියෙන රටක්. ඉතින් එහෙම තැනක, එහෙම රටකට යනවා නම් අධ්‍යාපනය ලබන්න යන තියෙනවා නම් විශ්වාසවන්ත තැනක් කරා තමයි යන්න ඕනි. ඒකට තියෙන හොඳම තැන තමයි චයින ලංකා এডুকেෂන් කියලා කියන්නේ. එහෙමනම් අපි ඉතින් මේ මතක් කිරීමත් එක්ක කිරිවැහෙර පැත්තට යන්නයි හදන්නේ. හවස 5 වෙනාඩි 27 වෙනවා.

0: ඒකන සඳවති අපි කියන්න පොඩ්ඩ නවතින්නකෝ දැන් වෙලාව හවස පහයි විනාඩි 30යි.
1: ලිතුවේනියාවෙ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ඩුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එව්වහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
3: උසස්ම තත්ත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දෙවෙනි අඩමු මිලට ගත හැකි නවතම සුපිරි වෙළඳසැල් ජාලය, කසාගල ග්‍රීන් සුපර්, ශාකා, මාතලේ අතුරුගිරිය, කඩුවිල, ගණේමුල්ල, නාරම්මල සහ ගම්පොළ.
4: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
5: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක. The welcome show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැය තුන.
7: දැන් ඔන්න අපි යනවා ATM එකට. අපිට තේරෙනව නිකන් සල්ලි අරන් නිකන් එන මිනිස්සු නිකන් රවාගෙන යනවා නේද නිකුණියක්. හිනාවයක් නැහැ මූණවලනේ.
0: නෑ නෑ නෑ.
7: ලොකු බයකින් ටෙන්ෂන් එකකින් අනේ මගේ මේ සල්ලි ටික උදුරලා ගයි වගේ එකකින් තමයි එළියට එන්න සමහර අය එනකොට. අර PIN number එක enter කරන්න නිකුණ නිකන් රටක න්‍යෂ්ටික කේතයක් enter කරන වගේ එකකින් තමයි enter කරන්නේ නේද? දැන් කොහොමත් සමස්තයක විතර ගත්තාම මෙතන බයමනේ අපිට ඇති වෙන්නේ. අපේ මොළයේ ඇමිග්ඩලා කියන කොටසෙන් තමයි මේක පාලනය කරනවා කියලා කියන්නේ. අපේ මොළයේ තියෙන ප්‍රධාන පාලන මධ්‍යස්ථානය විදියට මේ ඇමිග්ඩලා කියන කොටස ක්‍රියාත්මක වෙනවා. අපිට ශනිකව ක්‍රියාත්මක වෙන්න, අපිට පලා යන්න, අපිට හැංගෙන්න, මේ වගේ අර හැංගීම් උද්දීපනය කරගන්න ලොකු දායකත්වයක් ලබා දෙන්නේ මේ කොටසෙන් කියලා තමයි කියන්නේ.
8: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
9: ඩෙංගු මාරාන්තිකයි. දැනුවත් වී වළකාලමු.
10: නැවත භාවිතයට ගන්නා භාණ්ඩ ජලය එක් රැස් නොවන සේක බඩා කරන්න. ජලය රැස් කරගන්නා ටැංකි, බැරල්, ලිම් සහ වැසිකිලි නිරන්තරයෙන් වසා තබන්න.
9: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.

බැරි තරම තමයි ඉතින් මොනා කරන්න දෙහෙම තමයි එහෙම සින්දු තහන්න හිතනවා නේ වෙලාවට වහන්න ඕනේ ඉතින් එහෙමයි කියලා ඉතින් සින්දු නොහා ඉන්න බෑනේ ඔක්කොම හොඳයිලු මොනවද දන්නේ හොඳ අනුරාධ කෝට්ටියයි ඔයා මට එහෙම කියන්නේ ඔක්කොම හොඳයි ඔය මැසේජ් ඕපන් වෙන්නේ නැහැ නේද දැන් මොකද කරන්නේ හරි විනාශයක් නෙවෙන්නේ මට WhatsApp එක ඕපන් වෙන්න නැතුව ස්ටක් වුණා එකපාර ආයිට් ඕකේ හරි හරි හරි හරි හරි ඕකේ අනුරාධ කෝට්ටිය බොහොම සූදී සේරුවාවිල කේරි සමරසිංහගේ මැසේජ් එක කියවන්නයි හදන්නේ මම ඔයාගේ යාළුව ඔක්කොම ටික එකතු කරගන්නවා ගොඩක් ආදරෙන් ලක්ෂ්මන් මඩපාතින් ඔයාගේ යාළුව සෙට් එකත් ඒ විදිහට ආදරෙන් මතක් කරනවා මියුසික් බෙඩ් එක පොඩ අඩු කරගන්න කරුණාකරලා කෑ ගහන්න නැතුව හනේ ඉතින් මං හිතුවේ නෑ මගේ නම කියයි කියලා මට කිව්වේ නැත්නම් ඉතින් මගේ නම කියනවා මගේ නම කියන්න එපා කියලා කවුරු හරි මට මැසේජ් එකක් එව්වොත් මම නම කියන්න නැතුව කියනවා හැබැයි මට කියන්න නැතුව මැසේජ් එක ආවම නමත් එක නම ගම ඇතුව විස්තරය ඇතුව කියනවා අපි රේඩියෝ කා නෑ වෙලාවට හෑන්ඩ් බ්‍රේක් අදගත්තේ ඔකට තමයි හෑන්ඩ් බ්‍රේක් එක වැදගත් කියලා කියන්නේ. රේඩියෝ ගන්නනකොට ඔය හෑන්ඩ් බ්‍රේක් උගන්නනවා අපිට. රයිට්. සානත් මොකද සැන්දෑ කළුවර? හරි. මම සින්දු දෙන්න පුළුවන් උපරිමයෙන් සින්දු දෙනවා. හරිද? වනවදුලේ වසන්තුව මොනදනේ හරියට වචන කියන්නකෝ. චාමර වීරසිංහගේ වනවදුලේ වසන්තය ඉල්ලලා තියෙනවා අපේ දිල්ෂාන් අනුරාධපුරේ සිට අනිවාර්යෙන් දෙන්න හදන්නේ. චාමි ඔයාගේ විකසිත පැතුමන් ඊළඟට ප්ලේලිස්ට් එකේ දිගටම තියෙනවා. ඔහොම අහගෙන ඉන්න. අපි යනවා සින්දු අහන්න. මට වැඩි වෙලා කතා කරන්න බෑ. ආහට්ටි මතක් කරන්නේ රැමදුණ කාශ්‍යාව ගොඩක් ආදරේ මතක් කරනවා. හරිද? ඒ වගේ මදු ඉන්නවා. මදු එක එක වෙලාවට එක එක සින්දු කියනවා. මදුගේ හිතට හිතට එන සින්දු ඉල්ලන්න මේක YouTube එක නෙමෙයි මදු. හරිද රෙඩ් රෝස් ඉන්නවා සචිව ආවත් ආදරෙන් මතක් කරන චන්දන 669 ආවත් මතක් කරන ශාරකයි ගොඩාක් ආදරෙන් ආවෙකුතු කරගන්න උදාර ඇවිල්ලා ඉන්නවා හායි අක්කා කියලා කියනවා හායි උදාර කොහොමද ඒ වගේම නීෂා ලීබඩුවකේ කට්ටිය ඉඳිපැද්ද ආසිරි මට කතා කරා නීෂා ලීබඩුවකේ කොල්ල සෙට් එකම වහගෙන වැඩ කරන ගමන් ඉඳි ආදරේ හැමෝටම එහෙනම් පොඩක් නටන්න සින්දුවක් දෙන්නයි හදාන්නේ මෙන්න සින්දුව හවස 5:37 චම්බර

0: අවස පොහයි මිනාඩි 46යි දැන් වෙලාව.
1: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට්වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
2: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
3: උසස් මුදත්වයේ අත්‍යවශ්‍ය භාණ්ඩ දිවයිනේ අඩු මුමිලට ගත හැකි නවතම සුපිරි වෙළෙන් සැලචාලය කසාගල ග්‍රීන් සුපා ශාකා මාතලේ අතුරුගිරිය කඩුවෙල ගණේමුල්ල නාරම්මල සාගම්පල කසාගල සමූහ ව්‍යාපාර හා සම්බන්ධ වන්න අමතන්න 0112 864 012.
4: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
5: එතකොට දැන් ආදරේ දැනෙනවද?
4: ඔව්. ඔයා මට දෙන ආදරේ නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
5: මේ ආදරේ, ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
4: සතියේ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.
6: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLV තනඩි තහනේ නතරයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තනනි දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
7: වගතුට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
8: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝක පිරිවර අපි එනවා ඔබේ ළඟට
7: දොරින් දොරට මඟ දිගට මුළු රටට
8: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
7: හෙට ඉඳුරුව
9: අනුග්‍රහ
10: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකින්. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
11: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර Vision Care Hair In Solution සමගින් තබන්න. අමතන්න 0777-76-76-76.
12: ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
13: ඔබේ සුපර් මාකට් එක බිසී කරන්න විතරක් නෙවෙයි, ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777-26610-32.

0: සුබසන්දෑවක් වෙලාව හවස 6යි. මේ සුප්‍රීම් රේඩියෝ.
1: ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB තනට තහනිය ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

89.3 තුන සුප්‍රීම් රේඩියෝ.

චීනය කියලා කියන්නේ ලංකාව අපිට පුරුදු නැති පහල නැති කෙනෙක් නෙමෙයිනේ. චීනය කියලා කියන්නේ ලංකාවත් එක්ක තියෙන පුදුම බැඳීමක් තියෙන රටක්. ඉතින් චීනයේ අධ්‍යාපනය ගැන කතා කරනකොටත් ඒ වගේම තමයි. චීනයේ විශ්වවිද්‍යාලය අතින් අතිවිශිෂ්ටයි. මොකද චීනයේ විශ්වවිද්‍යාල කියලා කියන්නේ ලෝකේ ඉහළම ශ්‍රේණිගත කිරීම්වල පවතින එඩියුකේෂන් සිස්ටම් එකක් තියෙන රටක්. ඉතින් එහෙම රටකට ගිහිල්ලා ඔයාගේ හයර් එඩියුකේෂන් කරන්න තියෙනවා නම් කොච්චර වටිනවද නේද? ඒකට හොඳම තැනක් හොඳම ක්‍රමයක් ගැන කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ලංකාවෙන් චීනයට ගිහිල්ලා රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් හොඳම උපාධියක් අරගෙන ලෝකේ හොඳම තැන්වලට ගිහින් රැකියා කරන්න පුළුවන් මට්ටමේ ඔයාගේ වටපිටාව ගොඩනගා ගන්න ඔන්න ලංකාවේ තියෙන එකම සහ විශ්වාසනීයම අධ්‍යාපන ආයතනය තමයි චයිනා ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. මොකද අවුරුදු 25ක විශ්වාසනීය සේවයක් ලබා දීපු ආයතනයක් තමයි චයිනා ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ. වසර 4ක උපාධි කාල සීමාවෙන් පස්සේ අවුරුදු 3ක්ම නොමිලේ හදාරන්න ශිෂ්‍යත්වයට ලබා ගන්නත් පුළුවන්කම තියෙනවා. අවසාන වසරට පමණයි ගාස්තුවයි කරන්නේ. හරිද? සියලුම ඉගැන්වීම් ඉංග්‍රීසි මාධ්‍යයෙන් තමයි සිද්ධ කරන්නේ. ඔයාට කෙමිකල් ඉංජිනේරින්, ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, ඒ වගේම කම්පියුටර් සයන්ස් ඇන්ඩ් ටෙක්නොලොජි, ෆැෂන් ඩිසයිනින් ඇන්ඩ් ටෙක්ස්ටයිල් ඉංජිනේරින්, බයොලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින් වගේ තවත් බොහෝ උපාධි හදාරන්න අවස්ථාව පුළුවන්කම තියෙනවා. චීනයට යන්න කලින් නොමිලේම පුහුණු පාඨමාලාවත් ඔයාට හදාරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වැඩි විස්තර දැනගන්න ડોક્ટર භාග්‍යගෙන් හැම විස්තරයක්ම ඔයාට දැනගන්න පුළුවන්කම තියෙනවා. කතා කරන්න 0747020290 290ට. චයිනා ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ වැඩිදුරක නෙමේ ජයවර්ධනපුර හොරෝහල ගාව තියෙන B gate 2 අසල තමයි චයිනා ලංකා එඩියුකේෂන් එක තියෙන්නේ. ඉතින් වාගේ චීනයට ගිහිල්ලා අධ්‍යාපනය හදාරන උසස් අධ්‍යාපන සිහිනයේ සැබෑ කරගන්න යන්න තියෙන හොඳම දැන තමයි චයිනා ලංකා එඩියුකේෂන් කියලා කියන්නේ.

0: සුප්‍රීම් රේඩියෝ චීනේ නැවතත් ශිෂ්‍යත්ව 100ක් ලංකාව විදරුවන්ට බයලොජිකල් ඉංජිනේරින්, ෆුඩ් සයන්ස් ඉංජිනේරින්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇතුළු තවත් විෂයන් රැසකට ශිෂ්‍යත්ව A-level සමත් ඔබ දැන්ම අමතන්න චයින ලංකා එඩියුකේෂන් ඩොක්ටර් භාග්‍යා 0870290290 සම්මුඛ පරීක්ෂණ ජූලි 28-29 ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
1: The welcome show.
2: I work for that Sakavala udasana hata.
1: Supreme Radio the welcome show.
0: Satya divas pahema ude hatata.
1: The welcome show.
2: Anugrahaya.
3: Wartha apita wartha tabene koti ate NLB tanade tahane loturaiye rupiyal koti 13.9 ata ikmagu davanta supiritya galaba dimin rathe samvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiya mahatana sampatha tanani tahane veladigena obat koti patiya kuwan.
4: Meltol hisarathaya una sempratishyawa angapata දිනව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: වගතොට සමවිත ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
2: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝක පිරිවර අපි එනවා ඔබේ ළඟට.
5: දොරින් දොරට මඟ දිගට මුළු රටට
2: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට.
0: හෙට ඉඳුරුව අනුග්‍රහ
2: Godrej Air Power Pocket Fragrances. දැන් අලුත්ම සුවඳ හයිකේ. නිවසට, බාත්รูම් එකට මෙන්ම මෝටර අතයත් නැවත සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
0: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777-776-7676 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පු දැන් විටමින් E අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
2: ඔබේ සුපර් මාකට් එක විසි කරන්න විතරක් නෙවෙයි, ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 077-206-1022 89.1
6: 89.3 Supreme Radio.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ. ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැහියෙන් රුපියල් ලක්ෂ 25ක තියාගේ දිනාගත් කෑගල්ලේ චන්දිමා බණ්ඩාර මහත්මිය.
1: මම චන්දිමා බණ්ඩාර, ආවේ කෑගල ප්‍රදේශයෙන්. ජාතකල උදෑයි මණ්ඩලයේ මහජන සම්පත දිනුවාරයකින් මට ලක්ෂ 25ක මුදලක් ජයග්‍රහණය කරගන්න හැකි වුණා. නොසිතූ අවස්ථාවක ලැබුණු මේ මුදල මගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සහ මගේ ඉදිරි අනාගතය වෙනුවෙන් යොදවන්න මම තීරණය කළා තියෙනවා. මම නගරයට ගියොත් මම ගන්නවා එකක්. ඒක මට ආවේ පුරුද්ද තාත්තගෙන්. ඉතින් ඒක එයාලයි කාලින්දම මම දකිනවා දිනුම් අදිනවා. ඉතින් මටත් විශ්වාසයක් තිබුණා, මටත් ඇදේ කියලා. ඒකයි මම ඒක දිගටම මේ විදිහට ලොතරැයිපත් ගත්තේ. ඉතින් අද මට ඒ වාසනාව හිමිුණා. ඉතින් ඔයාලගේ අනාගතය සාර්ථක කරගන්න, ඔයාලගේ හීන හැබෑ කරගන්න ජාතික ලොතරැයි මණ්ඩලයෙන් ඔයගොල්ලන්ට මේ ලබා දෙන සහයෝගය ලබා ගැනීමට නම් ඔයගොල්ලෝ මං කියනවා ටිකට් පටක් අරගෙන ජයග්‍රහණයක් ලබා ගන්න කියලා. ඒ වගේම මේ අවස්ථාව ලබා දුන්නට ජාතික ලොතරැයි මණ්ඩලයට ගොඩක් ස්තුතියි.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය. NLB

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
2: Godrej Air Power Pocket Fragrances then අලුත්ම සුවඳ හයිකි පවර් ජෙල් තාක්ෂණය නිසා සුවඳ දින දිහා පුරා පවතී. නිවසට බාත්รูම් එකට මෙන්ම මෝටර අතය නැව සුවඳින් සරසන්න. Godrej Air Power Pocket Fragrances.
3: The Welcome Show.
4: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
5: දැන් ඔන්න අපි යනවා ATM එකට. අපිට තේරෙනවා නිකන් සල්ලි අරන් නිකන් එන මිනිස්සු නිකන් රවාගෙන යනවා නේද නිකුණිය. හිනාවයක් නැහැ මූණ වලනේ.
6: නෑ නෑ.
5: ලොකු බයකින් ටෙන්ෂන් එකකින් අනේ මගේ මේ සල්ලි ටික උදුරලා ගයි වගේ එකකින් තමයි එළියට එන්න සමහර එනකොට. අර PIN number එක එන්ටර් කරන්න නිකුණ නිකන් රටක න්‍යෂ්ටික කේතයක් එන්ටර් කරන වගේ එකකින් තමයි එන්ටර් කරන්නේ නේද? දැන් කොහොමත් සමස්ත එකතර ගත්තාම මෙතන බයමනේ අපිට ඇති වෙන්නේ. අපේ මොළයේ ඇමිග්ඩලා කියන කොටසෙන් තමයි මේක පාලනය කරනවා කියලා කියන්නේ. අපේ මොළයේ තියෙන ප්‍රධාන පාලන මධ්‍යස්ථානය විදියට මේ ඇමිග්ඩලා කියන කොටස ක්‍රියාත්මක වෙනවා. අපිට ශනිකව ක්‍රියාත්මක වෙන්න, අපිට පලා යන්න, අපිට හැංගෙන්න, මේ වගේ අර හැංගීම් උද්දීපනය කරගන්න ලොකු දායකත්වයක් ලබා දෙන්නේ මේ කොටසෙන් කියලා තමයි කියන්නේ.
4: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
3: The Welcome Show.
4: සතියන්තයේ ගෙදරින්න ඔයා වෙනුවෙන්
2: සතිය පුරාවට රටේ ලෝකෙ සිද්ධ වුණ දේවල් දැනගන්න,
4: ඇවිදින්න යන්න, හොඳ හොඳ ලොකේෂන් දැනගන්න,
2: ඔයාට දිනන වෙන්න පුංචි පුංචි දේවල් දැනගන්න,
4: ඇයි තව රටේ ලෝකෙ සිද්ධ වෙන ක්‍රීඩා තොරතුරු දැනගන්න.
2: ඒ විතරක් නෙවෙයි, එක දිගට එක පෙළට ඔයා කැමතිම සින්දු අහන්න. සිංහල සින්දු විතරද? නෑ නෑ, ඉරිද හවස එකේ ඉඳන් හින්න සින්දු පය දෙකක් අහන්න.
3: 89.1
4: මේ ඔක්කොටම සුප්‍රීම් රේඩියෝ එන්ලස් වීකෙන්ඩ් අහන්න.
7: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
8: ඩෙංගු මදුරුවන් බහුලව ගැවසෙන්නේ නිවස අවට පරිසරයේ සහ ඉවත දමන ලද පිරිසිදු ජලයේ රැදෙන බඳුන් තුලයි. ඒ පිළිබඳව වැඩි අවධානයකින් සිටින්න.
7: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
3: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
9: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

සුප්‍රීම් රේඩියෝ අහගෙනන්න ඔබට වැදගත් පණිවිඩයක් කියන්න ඕනේ. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුහරි සල්ලිගත් අනං ඔබ අනිවාර්යෙන්ම මේ පණිවිඩය දැනගන්න ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබා දෙන හැකි බව පවසමින් ඇතැම් පුද්ගලින් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි සහ විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය මහජනතාවට දැනුම් දෙනවා. ඉතින් මතක් කරන්න ඕනේ මේ සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීම නීත්‍යානුකූලව හැකියාවක් නැහැ කියන කාරණය. ඉතින් ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසලා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යෙන්ම මෙම වංචාවට සම්බන්ධ පුද්ගලයන් හෝ ඔවුන්ගේ තැරව්කරුවන් වෙන්න පුළුවන්. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයක් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් ඔවුන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා රජයේ කොන්සල් කාර්යාලය දැනුම් දෙනවා කියන ඒ පණිවිඩය ඔබට අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනේ.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ ඉංජිනේරුවෙක් විදිහට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
1: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
2: වගතුට සම විට ඔබ ළඟ රැඳෙන අපි හදින් හද යා කරමින් ගමින් ගමට නගරයෙන් නගරයට නැවතත් ඔබ ළඟටම
3: ඔබේ ගෙදරට කඩේට වැඩපළට තෑගි බෝග පිරිවරා අපි එනවා ඔබේ ළඟට
2: දොරින් දොරට මඟ දිගට මුළු රටට
3: සුප්‍රීම් රේඩියෝ දොරින් දොරට
2: හෙට ඉඳුරුව අනුග්‍රහ
3: ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස් දැන් අලුත්ම සුවඳ හයිකින් නිවසට බාත්රූම් එකට මෙන්ම මෝටර් අතයත් නැවත සුවඳින් සරසන්න ගොඩ්රිජ් එයර් පවර් පොකට් ෆ්‍රේග්‍රන්සස්
4: යහපත් ශ්‍රවණයක් වෙනුවෙන් හරිම පියවර විෂංකයා හීරින් සොලූෂන් සමගින් තබන්න අමතන්න 0777-7676-7676 ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබ හර්බල් හෙයා කලර් ෂැම්පූ දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් හිසකෙස් වැඩිම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරයි.
3: ඔබේ සුපර්මාකට් එක බිසි කරන්න විතරක් නෙවෙයි ඔබේ බිස්නස් එක ප්‍රොෆිටබල් කරන්න අපි උදව් කරනවා. රිටේල් කන්සල්ටන්සි සර්විසස් 0777-206-1012.
5: මම හිතුවේ මගේ හිත හිස් වෙලා කියලා. ආදරේ මට ආයි කවදාවත් දැනෙන එකක් නෑ කියලා.
6: එතකොට දැන් ආදරේ දැනෙනවද?
5: ඔව්. ඔයා මට දෙන ආදරය නිසා මම ජීවත් වෙනවා කියලා මට දැනෙනවා. ඒ තරමටම ඔයා මගේ ජීවිතය ලස්සන කළා.
6: මේ ආදරේ ඔය හිනාව හැමදාටම තියේවි. Dream Night.
5: සතියේ දිනවල රාත්‍රී 7ට. අනුග්‍රහය.
7: එන්න

සුභ රාත්‍රියක් සුභ සත්‍යන්තයක් මං ආශේ.

0: සුප්‍රීම් රේඩියෝ
1: අප මහා බෝධිසත්වයන් වහන්සේ මෝර රාජව ඉපිද සිටි සමයේ සතුරු උපද්‍රව වලින් මිදී තේජවන්තව සහ සුරක්ෂිතව වැජඹීමට උපකාරී වූ සියලු බාධක මර්ධනය කර ජයග්‍රහණය උදා කර දෙන උතුම් මෝර පිරිත මෙසේ ශ්‍රවණය කරමු.

නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ අහසෙදිලේ පොළොවෙන් බලේ කොතනක් ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

0: විග්‍රහය
1: වාර්තාපිට වාර්තා තබමේ කෝටි 8 NLV තනඩිතහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

දොරින් දොරට හදවත්කම් යාකරන රේඩියෝ චාරිකාවේ එකලොස්වැනි අදියර අපි මේ වෙනකොට පටන් ගෙන තියෙන්නේ ඒ ඊයේ දවසේ. ඉතින් අද දවසේදී අපි බෙන්තොට ප්‍රදේශයේ තමයි ඔන්න රැඳිලා හිටියේ. අපි ඊයේ දවසේ පටන් ගත්තේ අලුත්ගම ප්‍රදේශයෙන්. ඒ වගේම අද දවසේ බෙන්තොට ප්‍රදේශයේ අවට ඉන්න ඔයාගෙත් එක්ක මේ ත්‍යාග බෙදාගෙන අපි සතුරු සාමිචියේ දෙන්න ඔයාලඟට ආවා. ඉතින් හෙට දවසේදී අපි එන්නේ ඉඳුරුව ප්‍රදේශයට. ඉතින් මම මේ ගැන වැඩි විස්තරයක් කියන්න ඊට කලින් කියන්න ඕනේ මේ ගමන ශක්තිමත් කර ගන්න අපිට ශක්තියක් වෙලා ඉන්නවා කිහිප දෙනෙක්. ඒකට තමයි මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ. පළවෙනි කෙනා තමයි අබා හර්බල් බ්ලැක් හේනා. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් ඔයාට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම හිසකෙස් වැටීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරනවා කියන කාරණාවත් ඔයාට මතක් කරන්න ඕනේ. අබා හර්බල් බ්ලැක් හේනා විනාඩි 5කින් දිගු කල් පවතින ස්වභාවික කළු පෙනුමකට ඔයාගේ කොණ්ඩේ පරිවර්තනය කරනවා. ඉතින් බය නැතුව ගන්න ඕනි. හොඳම දේ තමයි අබා හර්බල් බ්ලැක් හේනා කියලා කියන්නේ වෙන බ්‍රෑන්ඩ් වලට බය වෙලා ඉන්න හොඳම දේ තමයි කඩෙන් ගන්නවා නම් ඔයාට අබා හර්බල් බ්ලැක් හේනා. ඒ වගේම අපිත් එක්ක තවත් කෙනෙක් අත්වැල් බැඳගෙන ඉන්නවා. ඒක නා මතක් කරන්න කලින් මම ඔයාගේ ප්‍රශ්නයක් අහන්නම්. ඒ තමයි ඔයා වසරකට පාරක්වත් ඔයාගේ කන් පරීක්ෂා කරනවද? නෑ නේද? අපි සාමාන්‍යයෙන් ජීවිත කාලෙටම අපි කන් පරීක්ෂා කරගන්නේ නෑනේ නේද? අපි කොලෙස්ටරෝල්, දියවැඩියාව, ඇස් පරීක්ෂාව වගේම කන් පරීක්ෂාවත් වසරකට වරක්වත් අනිවාර්යෙන්ම කරන්න ඕනේ. හොඳ ශ්‍රවණ තත්ත්වයක් කියන්නේ අපේ දෛනික ජීවිතයට ඉතාමත් වැදගත් කාරණාවක්නේ. ඒකට තමයි විෂන් කියා හියරින් සොලූෂන් ඉන්නේ ඔයා ළඟින්ම. විෂන් කියා හියරින් සොලූෂන් කියලා කියන්නේ වෙළඳපොලේ අඩුම මිලට චැනල් 10 ඩිජිටල් ශ්‍රවණාධාර ලබා දෙන ලංකාවේ පිළිගත් ස්ථානයක්. ජීවිත කාලය පුරාම ආෆ්ටර් සේල් සර්විස් ලබා දෙන රීප්‍රෝග්‍රෑමින් ඒ වගේම ෆිටින් සර්විස් සියල්ල ජීවිත කාලය පුරාම නොමිලේ කරන එකම විශ්වාසදායක හියරින් සොලූෂන් ප්‍රොවයිඩර් තමයි විෂන් කියා හියරින් සොලූෂන් කියලා කියන්නේ. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටෝල්මන්ට් හරහා ඔයාට ගෙවීම් පහසුකමක් ලබා දෙනවා. අදම ඔයාට ආසන්නතම ඔයාගේ ශාකාව විෂන් කියා ශාකාවකට පැමිණලා කන වගේම කන් කලාතුරත් පරීක්ෂා කරගන්නවාට හැකියාවක් තියෙනවා. අපේ කණ්ඩායමත් එක්ක එන විෂන් කියා කණ්ඩායම ලබා දෙන කූපන් එකත් අරගෙන ගියොත් එහෙම ඇස් දෙකත් ඔයාලා පරීක්ෂා කරගන්න හැකියාවක් තියෙනවා නොමිලේම. හරි, තවත් කෙනෙක් ඉන්නවා අපිට මේ ගමන ශක්තියක් කරගන්න ශක්තියක් වෙලා. ඉතින් ඒ තමයි කවුද දන්නවද? ගොඩ්රිච් එයා පව පොකට් ෆේග්‍රන්ස්. ඉතින් අපිත් එක්ක මේ අත්වැල් බැඳගෙන ඉන්නේ. අපි සාමාන්‍යයෙන් කැමනිදින්නේ ද අපේ වටපිටාව සුවඳට තියාගන්න. ඉතින් දැන් අලුත්ම සුවඳ 6කින් ඔයාට මිලදී ගන්න හැකියාවක් තියෙනවා ගොඩ්රිච් එයා පව පොකට් ෆේග්‍රන්ස්. දැන් ඔන්න පව ජෙල් තාක්ෂණය නිසා සුවඳ දින 30ක් පුරාවටම දිගුකල් පවතිනවා කියන කාරණාව ඔයාට කියන්න ඕනේ. විශේෂයෙන්ම මේ සුවඳ කියන එක දැන් අපිත් අත්විඳිනවා. අපේ ඔෆිස් එකේ වුණත් මේ සුවඳ අපි අත්විඳිනවා. ඉතින් ගොඩාක් සුවඳයි. ඔයාට එක එක සුවඳ වර්ග 6කින් ඔයාට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඔබේ නිවස, බාත්රූම් එක වගේම ඔයාගේ මෝටර් රථය මේ හැම තැනක්ම ඔයාට සුවඳට තියාගන්න නම් අනිවාර්යෙන්ම ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්ස් අනිවාර්යෙන්ම ඔයා මිලදී ගන්න කියන කාරණාව මතක් කරනවා. මේ තමයි අපිට ශක්තියක් වෙලා ඉන්න ඒ අපේ ප්‍රධාන අනුග්‍රහක බවතුන්. මම ආයෙත් මතක් කරනනම් හෙට දවසේදී අපි කොහෙට දෙන්නේ කියලා. හෙට දවසේදී අපි එන්නේ ඉඳුරුව ප්‍රදේශයට. ඉතින් ඉඳුරුව ප්‍රදේශයවට ඉන්න කෙනෙක් නම් අපිව සද්දේටම හෙට දවසේදීත් අහගෙන ඉන්න අද වගේම. ඉතින් ඔයාට පුළුවන් අපි ලබා දෙන ත්‍යාග ඒ විදිහට හිමි කරගන්න. ඉතින් දෙකටම එකතු වෙලා ඉන්න අපෙන් ත්‍යාග හිමි කරගන්න.

0: සුප්‍රීම් රේඩියෝ ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මෙගා පවලුතරයේ රුපියල් කෝටියක සුපිරිතයාගේ දිනාගත් වාසනාවන්තයා ඉංගිරියේ ගාමිණී මහතා.
1: මගේ නම ගාමිණී, මම ඉංගිරියෙන්දලා ආවේ. මම NLB ටිකට් එකක් අරගෙන දිනුමක් තියෙනවා. ඇත්ත වශයෙන්ම මම ටිකට් එකක් වැඩිපුර ගන්නවා. ඉතින් ටවුන් එකට ගිය වෙලාවකට වෙලාව තමයි දිනුම දැක්කේ. ඊට පස්සේ මම ඇහෙල බාර දීලා දැන් අද වෙනි දවස් වෙනකොට මට මේ මුදල් ලැබිලා දෙනවා. ඉතින් ගොඩක් සන්තෝසයි. NLB එකට ටිකට් වැඩිපුර ගන්න කියලා හැමෝටම මම කියනවා. ඉතින් සෑහෙන දිනුමක්. ඉතින් හරි වාසනාවන්තයි. ඒ අතින් බැලුවහම අපේ ජීවිතයේ ඉදිරි ටික ලස්සනට ගෙවාගෙන යන්න පුළුවන්. තරුණ පරම්පරාවටත් කියන්නේ තමන්ට පුළුවන් විදිහට එක ටිකට් එකක් ටිකට් පහක් 10ක් හරි අරගෙන තමන්ගේ අනාගතය සරු කරගන්න හොඳ අත්දැකලක්. සෑහෙන දුක්ඛින්දරණ ජීවිතයෙන් දැන් මේ වගේයක් වැදුනා ගුවහම ඇත්තටම ගොඩක් සන්තෝසයි, සතුටුයි. ජීවිතයේ ඉදිරි කාලේ දැන් මට අවුරුදු 64ක් වෙනවා. ඉදිරි කාලේ ලස්සනට ජීවත් වෙන්න පුළුවන් තමන්ගේ මොලේ කල්පනා කරලා ඒ ගමනක් ගියොත් NLB එකට ඒ ආයතන නිසා තමයි අද අපි සතුටින් ජීවත් වෙන්න ඉදිරි අනාගතය හදාගෙන තියෙන්නේ.
0: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලොව සුන්දරතම පාරාදීසේ
2: මන බැඳුණු ඇස නොගැටුණු තැන් සොයා උතුම් යම් සංචාරයක්.
3: Travel with Supreme.
2: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න.
5: The Welcome Show.
6: ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පැතුන.
7: දැන් ඔන්න අපි යනවා ATM එකට. අපිට තේරෙනවා නිකන් සල්ලි අරන් නිකන් එන මිනිස්සු නිකන් රවාගෙන යනවා නේද නිකුණියක්. හිනාවයක් නෑ මූණ වලනේ.
8: නෑ නෑ නෑ.
7: ලොකු බයකින් ටෙන්ෂන් එකකින් අනේ මගේ මේ සල්ලි ටික දුර්ලා ගයි වගේ එකකින් තමයි එළියට එන්න සමහර එනකොට. අර PIN number එක එන්ටර් කරන්න නිකුණ නිකන් රටක න්‍යෂ්ටික කේතයක් එන්ටර් කරනවා වගේ එකකින් තමයි එන්ටර් කරන්නේ නේද? දැන් කොහොමත් සමස්ත එකතර ගත්තාම මෙතන බයමනේ අපිට ඇති වෙන්නේ. අපේ මොළයේ ඇමිග්ඩලා කියන කොටසෙන් තමයි මේක පාලනය කරනවා කියලා කියන්නේ. අපේ මොළයේ තියෙන ප්‍රධාන පාලන මධ්‍යස්ථාන විදියට මේ ඇමිග්ඩලා කියන කොටස ක්‍රියාත්මක වෙන. අපිට ෂණිකව ක්‍රියාත්මක වෙන්න, අපිට පලා යන්න, අපිට හැංගෙන්න, මේ වගේ අර හැංගීම් උද්දීපනය කරගන්න ලොකු දායකත්වයක් ලබා දෙන්නේ මේ කොටසෙන් කියලා තමයි කියන්නේ.
6: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට
5: The Welcome Show
9: 89.1 89.3 Supreme Radio.

0: සම්පතක් කිව්වාම අපිට මතක් වෙන කෙනෙක් ඉන්නවා මනිෂා. දැන් කාලාන්තරයක් තිස්සේ මේ සම්පත අපිට මතක් වෙනවා. කෙනෙක්ගෙන් ඇහුවොත් සම්පතක් මතක් කරන්න කියලා ඒ කෙනා මතක් කරන්නේ මෙන්න මේක. ඒ තමයි මහජන සම්පත.
1: අනිවාර්යයෙන්.
0: දැන් මේ කියන ලැස් වෙන්නේ මහජන සම්පත ගැන නෙමෙයි, මහජන සම්පත තුලින් බිහි වෙන සම්පතක් ගැන.
1: ඒ
0: තමයි අද සම්පත කියලා කියන්නේ. මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරා ගන්න ලබන්නේ. මේ කියන ලැස්ස වෙන්නේ අද සම්පතේ කොහොමද ත්‍යාග රටාව ඔයාට බෙදිලා යන්නේ කියලා. ඉතින් ඉංග්‍රීසි අක්ෂරය සහ අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 250,000ක මුදලක් ඔයාට දිනා ගන්න පුළුවන්කම තියෙනකොට අවසාන අංක 4 ගැළපීමෙන් රුපියල් 50,000ක මුදල් ත්‍යාගී ඔයාට දිනා ගන්න හැකියාවක් තියෙනවා.
1: ඔව්, ඒ වගේම තමයි අවසාන අංක 3 ගැළපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිවා දිනා ගන්නකොට මේ හැමදේමත් එක්ක අනිකුත් සෙසු තෑගත් ඔයාට දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් එහෙමනම් මේ මතක් කරන්නේ අද වියදමට ගැළපෙනම අද සම්පතල උතරයි වැඩි වැඩියෙන් මිලදී ගන්න කියන කාරණාව මතක තියාගන්න. ජීවිතයේ සිහිනයට වසනාවේ ආශිර්වාදය අරගෙන හැමදාමත් ඔයාගේ ළඟට එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එවුවහම හරි සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
1: කරුණාකර මෙවන් වංචාවන්ට හසු නොවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරේ නොහෙළන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි.
2: ලෝකයේ තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වට වුණා.
3: The welcome show.
4: I work සුබදාසනක බලා උදෑසන හරි.
3: Supreme Radio the welcome show.
5: සතිය දවස් පහේම උදේ 7ට.
3: The welcome show.
6: අනුග්‍රහය.
7: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනදි තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවන්ත සුපිරිතයා ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්ම සම්පත තනදි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
8: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
9: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
10: සතියන්තයේ ගෙදරින්න ඔයා වෙනුවෙන්
1: සතිය පුරාවට රටේ ලෝකෙ සිද්ධ වුණ දේවල් දැනගන්න,
10: ඇවිදින්න යන්න, හොඳ හොඳ ලොකේෂන් දැනගන්න,
1: ඔයාට දිනන වෙන්න පුංචි පුංචි දේවල් දැනගන්න,
10: ඇයි තව රටේ ලෝකෙ සිද්ධ වෙන ක්‍රීඩා තොරතුරු දැනගන්න.
1: ඒ විතරක් නෙවෙයි, එක දිගට එක පෙළට ඔයා කැමතිම සින්දු අහන්න.
11: සිංහල සින්දු විතරද?
1: නෑ නෑ, ඉරිද හවස එකේ ඉඳන් හින්ද සින්දු පය දෙකක් අහන්න.
3: 89.1 89.3
10: මේ ඔක්කොටම සුප්‍රීම් රේඩියෝ එන්ලස් වීකෙන්ඩ් අහන්න.
12: ඩෙංගු මාරාන්තිකයි, දැනුවත් වී වලකනමු.
13: උණවැළඳී දෙවන දිනේදී සම්පූර්ණ රුධිර පරීක්ෂාවක් සිදු කර වෛද්‍යවරයෙකු විසින් අනුමත නොකළ කිසිවක් සිදු කිරීමෙන් වැළකී සිටින්න.
12: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.
14: සුප්‍රීම් රේඩියෝ, මේක සුපිරියක්.

0: නිධානයක් ගැන පොඩි හෝඩුවාවක් කියන්න ලෑස්සිවෙන්න. ඉතින් මේක නීති විරෝධී නිධානයක් නෙමෙයි, මේක නීත්‍යානුකූල නිධානයක්. ජාතික ලොතරැයි මණ්ඩලේ තමයි අපිට මේ නිධානය දෙන්නේ. මේ තමයි ධන නිධානය ලොතරැයි පත. ජීවිතයේ සිහින යථාර්ථයක් බවට පත් කරන ජාතික ලොතරැයි මණ්ඩලේ ජාතියේ මහා ධන සම්පත ධන නිධානය ලොතරැයිය ඔබේ ජීවිතයේ සිහින දිනවන බව සව තවත් සාක්ෂි දරමින් ලක්ෂ ගණනින් කෝටි ගණනින් මේ වසරේදී මේ වන විටත් ඔබව ජයග්‍රහකයෙකු කරලා හමාරයි කියන කාරණාව අපි කියන්න ඕනේ. ධන නිධාන ලොතරැයිය තුළින් මේ අවුරුද්දේ ප්‍රථම සුපිරි ත්‍යාගලාභියා රුපියල් කෝටි 12.4කට වැඩි සුපිරි ත්‍යාග මුදලක් හිමි කර දෙමින් කන්ද උඩරටින් බිහි කරන්න ඕන ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ වගේම කඩුවෙල ප්‍රදේශයේ මනෝජ් විජේසිංහ මහතා අලෙවි කළ ලොතරැයි පත් අතරින් ධන නිධානයේ දෙවන සුපිරි ත්‍යාගලාභියා බිහි කරන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ රුපියල් 9,31,00,000කට අධික ත්‍යාග මුදලක් ඒ ජයග්‍රාහකයාට හිමි කරලා දෙමින්.
1: ඔව්, ඉතින් ධන නිධාන ලොතරැයිය තුලින් මේ 2026 වර්ෂය තුලදී ජූලි මාසයේ වෙනකොට සුපිරි ත්‍යාගලාභීන් 2 දෙනෙක් බිහි කළා වගේම 120 ත්‍යාගලාභීන් 35 දෙනෙක් වගේම 102 ත්‍යාගලාභීන් 451 දෙනෙකුත් බිහි කළා තියෙනවා. දැන් ඉතින් දශක 6කට වැඩි කාලයක් අපේ රටේ සංවර්ධනයට දායකත්වය ලබා දෙනවා කියන එක එසේ මෙසේ දෙයක් නෙවෙයි. හැබැයි ඒ වැඩේ හරියටම අද වෙනකම්ම කරන කෙනා තමයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම තමයි රජයේ ඒකාබද්ධ අරමුදලටත් ඔවුන්ට දායකත්වයේ සපයන්න පුළුවන් වෙලා තියෙන්නේ. එහෙමනම් ඉතින් තවත් බල බල ඉන්නපා දකින දකින තැනින් බලන බලන තැනින් ධන නිධාන ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී අරගෙන ඔයාගේත් කෝටිපති සිහින සැපය කරගන්න කියන දේ මතක් කරනවා. ඊට අමතරව සෑම ඉරිදා දවසකම දිනුම්ම දින සන්ඩේ බෝනස් වාසනාව දැන් ඔයාට ඔයාගෙම කරගන්න පුළුවන්කම තියෙනවා. ජාතියේ මහා ධන සම්පත ධන නිධානයවත් මිලදී අරගෙන කෝටිපති හීන එකින් එක හැබෑ කරගන්න ගමන් මතක තියාගන්න ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය අරගෙන හැමදාමත් ඔයාගේ ළඟට එන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: ෆයිබර් ලේසර්, සීඑන්සී ලේසර්, ප්ලාස්ටික් ලේසර් සමඟ නවීන ලේසර් තාක්ෂණයෙන් සමරුපලක පදක්කම් පාසල් නිල ලාංඡන නාම පුරුදෙන් අනර්ගනිමාවකින් බෙල්ලන්විල පන්සල අසල ඔප්නින් ප්‍රොඩක්ෂන් වෙතින් අමතන්න 01112739188.
2: ජීවිතේ වෙනසක් හොයන ඔබට
3: ඇතරෙන මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද?
4: හිතට ශක්තිය.
5: සිරුරට සුවය.
6: ඇති වෙන්න නිකන් ඇති වෙන්න. ජානන හේතු බලපාන.
4: ලස්සනට ඉන්න අලුත් රහස්.
7: සමහර අය කියන්න කැමති ෆැන්සි කලර්ස් වලට. සමහර අය රිච් කලර්ස්
8: වල පිළිකෑම.
9: යා පොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට.
4: මේ හැමදේම එකම තැනකින් දැනගන්න.
8: ජීවිතේ ලස්සන කරන හොඳම තැන.
1: Supreme Lifestyle with Manisha. සතිය දවස් පහේම උදේ
0: අසු නවයයි එක අසු නවයයි තුන සුප්‍රීම් රේඩියෝ.

0: දැන් වෙලාව රාත්‍රී 8යි. ජීවිතයේ සිහින සැබෑ කරන වාසනාවේ වෙලා මතක් කළේ
1: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත් ධන සම්පත ධන නිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

නවයයි එක අසු නවයයි තුන්න සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතන ඇහේ සුප්‍රීම් රේඩියෝ මේක

ප්‍රේම් රේඩියෝ දොරින් දොරට හදවත්කම් ව්‍යාකරණ රේඩියෝ චාරිකාවේ 11 වෙනි අදියර අපි මේ වෙනකොට පටන් ගෙන තියෙන්නේ ඒ ඊයේ දවසේ. ඉතින් අද දවසේදී අපි බෙන්තොට ප්‍රදේශයේ තමයි ඔන්න රැඳිලා හිටියේ. අපි ඊයේ දවසේ පටන් ගත්තේ අලුත්ගම ප්‍රදේශයෙන්. ඒ වගේම අද දවසේ බෙන්තොට ප්‍රදේශයේ ආවට ඉන්න ඔයාගෙත් එක්ක මේ ත්‍යාග බෙදාගෙන අපි සතුරු සාමිචේ දෙන්න ඔයා ළඟට ආවා. ඉතින් හෙට දවසේදී අපි එන්නේ ඉඳුරුව ප්‍රදේශයට. ඉතින් මම මේ ගැන වැඩි විස්තරයක් කියන්න. ඊට කලින් කියන්න ඕනේ මේ ගමන ශක්තිමත් කරගන්න අපිට ශක්තියක් වෙලා ඉන්නවා කිහිප දෙනෙක්. ඒකට තමයි මේ මතක් කරන්න ලෑස්ති වෙන්නේ. පළවෙනි කෙනා තමයි අබා හර්බල් බ්ලැක් හේනා. ස්වභාවික ශාකසාර නවයක පෝෂණය සපිරි අබා හර්බල් හෙයා කලර් ෂැම්පෝ දැන් විටමින් ඊ අඩංගු නවතම සංයෝගයකින් ඔයාට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම හිසකෙස් වැටීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කරනවා කියන කාරණාවත් ඔයාට මතක් කරන්න ඕනේ. අබා හර්බල් බ්ලැක් හේනා විනාඩි 5කින් දිගුකල් පවතින ස්වභාවික කළු පෙනුමකට ඔයාගේ කොණ්ඩේ පරිවර්තනය කරනවා. ඉතින් බය නැතුව ගන්න ඕනි. හොඳම දේ තමයි අබා හර්බල් බ්ලැක් හේනා කියලා කියන්නේ වෙන බ්‍රෑන්ඩ් වලට බය වෙලා ඉන්නවා නම් හොඳම දේ තමයි කඩෙන් ගන්නවා නම් ඔයාට අබා හර්බල් බ්ලැක් හේනා. ඒ වගේම අපිත් එක්ක තවත් කෙනෙක් අත්වල් බැඳගෙන ඉන්නවා. ඒක නම මතක් කරන්න කලින් මම ඔයාගේ ප්‍රශ්නයක් අහන්නම්. ඒ තමයි ඔයා වසරකට පාරක්වත් ඔයාගේ කන් පරීක්ෂා කරනවද? නෑ නේද? අපි සාමාන්‍යයෙන් ජීවිත කාලෙටම ඔබේ කන් පරීක්ෂා කරගන්නේ නෑනේ නේද? අපි කොලෙස්ටරෝල්, දියවැඩියාව, ඇස් පරීක්ෂාව වගේම කන් පරීක්ෂාවත් වසරකට වරක්වත් අනිවාර්යෙන්ම කරන්න ඕනේ. හොඳ ශ්‍රවණ තත්ත්වයක් කියන්නේ අපේ දෛනික ජීවිතයට ඉතාමත් වැදගත් කාරණාවක්නේ. ඒකට තමයි විෂන් කියා හියරින් සොලූෂන් ඉන්නේ ඔයා ළඟින්ම. විෂන් කියා හියරින් සොලූෂන් කියලා කියන්නේ වෙළඳපොලේ අඩුම මිලට චැනල් 10 ඩිජිටල් ශ්‍රවණාධාර ලබා දෙන ලංකාවේ පිළිගත් ස්ථානයක්. ජීවිත කාලය පුරාම ආෆ්ටර් සේල්ස් සර්විස් ලබා දෙන, රීප්‍රෝග්‍රෑමින් ඒ වගේම ෆිටින් සර්විස් සියල්ල ජීවිත කාලය පුරාම නොමිලේ කරන එකම විශ්වාසදායක හියරින් සොලූෂන් ප්‍රොවයිඩර් තමයි විෂන් කියා හියරින් සොලූෂන් කියලා කියන්නේ. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් ඉන්ස්ටෝල්මන්ට් හරහා ඔයාට ගෙවීම් පහසුකමක් ලබා දෙනවා. අදම ඔයාට ආසන්නතම ඔයාගේ ශාකාව විෂන් කියා ශාකාවකට පැමිණලා කන වගේම කන් කලාඳුරුත් පරීක්ෂා කරගන්නවාට හැකියාවක් තියෙනවා. අපේ කණ්ඩායමත් එක්ක එන විෂන් කියා කණ්ඩායම ලබා දෙන කූපන් එකත් අරගෙන ගියොත් එහෙම S2ත් ඔයාලට පරීක්ෂා කරගන්න හැකියාවක් තියෙනවා නොමිලේම. හරි, තවත් කෙනෙක් ඉන්නවා අපිට මේ ගමන ශක්තියක් කරගන්න ශක්තියක් වෙලා. ඉතින් ඒ තමයි කවුද දන්නවද? ගොඩ්රිච් එයා පව පොකට් ෆේග්‍රන්ස්. ඉතින් අපිත් එක්ක මේ අත්වැල් බැඳගෙන ඉන්නේ. අපි සාමාන්‍යයෙන් කැමනිනේ ද අපේ වටපිටාව සුවඳට තියාගන්න. ඉතින් දැන් අලුත්ම සුවඳ 6කින් ඔයාලට මිලදී ගන්න හැකියාවක් තියෙනවා ගොඩ්රිච් එයා පව පොකට් ෆේග්‍රන්ස්. දැන් ඔන්න පවර් ජෙල් තාක්ෂණය නිසා සුවඳ දින 30ක් පුරාවටම දිගුකල් පවතිනවා කියන කාරණාව ඔයාලට කියන්න ඕනේ. විශේෂයෙන්ම මේ සුවඳ කියන එක දැන් අපිත් අත්විඳිනවා. අපේ ඔෆිස් එකේ වුණත් මේ සුවඳ අපි අත්විඳිනවා. ඉතින් ගොඩාක් සුවඳයි. ඔයාට එක එක සුවඳ වර්ග 6කින් ඔයාලට මිලදී ගන්න හැකියාවක් තියෙනවා. ඔබේ නිවස, බාත්රූම් එක වගේම ඔයාගේ මෝටර් රථය, මේ හැම තැනක්ම ඔයාට සුවඳට තියාගන්න නම් අනිවාර්යෙන්ම ගොඩ්රිච් එයා පවර් පොකට් ෆ්‍රේග්‍රන්ස් අනිවාර්යෙන්ම ඔයා මිලදී ගන්න කියන කාරණාව මතක් කරනවා. මේ තමයි අපිට ශක්තියක් වෙලා ඉන්න ඒ අපේ ප්‍රධාන අනුග්‍රහක බවතුන්. මම ආයෙත් මතක් කරනම් හෙට දවසේදී අපි කොහෙට දෙන්නේ කියලා. හෙට දවසේදී අපි එන්නේ ඉඳුරුව ප්‍රදේශයට. ඉතින් ඉඳුරුව ප්‍රදේශයවට ඉන්න කෙනෙක් නම් අපිව සද්දේටම හෙට දවසේදීත් අහගෙන ඉන්න අද වගේම. ඉතින් ඔයාට පුළුවන් අපි ලබා දෙන ත්‍යාග ඒ විදිහට හිමි කරගන්න. ඉතින් දෙකටම එකතු වෙලා ඉන්න අපෙන් ත්‍යාග හිමි කරගන්න.

0: 89.3 දිවයින පුරා සිසාරා
1: සුප්‍රීම් රේඩියෝ අහගෙන ඉන්න ඔබට විශේෂ පණිවිඩයක් තියෙනවා මතක් කරන්න. ලිතුවේනියාවට යවන්නම් කියලා ඔබෙන් කවුරුන් හෝ සල්ලි ගත්තනම් ඔබ අනිවාර්යයෙන්ම මේ පණිවිඩය දැනගන්නම ඕනේ. ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලය වෙත සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් රැකියා ලබාගත හැකි බව පවසමින් ඇතැම් පුද්ගලයන් සහ නියෝජිතයන් විසින් ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් ඉල්ලා සිටින බවට පැමිණිලි වගේම විමසීම් විශාල වශයෙන් ලැබෙන බව කොන්සල් කාර්යාලය සඳහන් කරනවා. ඉතින් මෙවැනි අසත්‍ය පොරොන්දු හේතුවෙන් වංචාවට ලක් නොවන ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජය කොන්සල් කාර්යාලය මහා ජනතාවට දැනුම් දෙනවා. එවගේම තමයි සංචාරක වීසා මත ලිතුවේනියාවට ගොස් එරට රැකියාවක් ලබා ගැනීමට නීත්‍යානුකූලව හැකියාවක් නොමැති බවත් කොන්සල් කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරනවා. ලිතුවේනියාවේ රැකියාවක් සපයා දෙන බව පවසා සිය ගිණුම්වලට මුදල් තැන්පත් කරන ලෙස හෝ ශ්‍රී ලංකාව තුළ මුදල් ඉල්ලා සිටින අයවලුන් අනිවාර්යයෙන්ම මෙම වංචාවලට සම්බන්ධ පුද්ගලයින් හෝ ඔවුන්ගේ තැරවුකරුවන් වෙන්න පුළුවන් කියන කාරණාවත් වැඩිදුරටත් ඔවුන් සඳහන් කරනවා. ඉතින් විදේශ රැකියා අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයින් නීත්‍යානුකූලවම අනුමත ක්‍රමවේදයන් පමණක් භාවිතා කළ යුතු බවත් ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේ වැඩිදුරටත් සඳහන් කරනවා. ඔවුන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා නියෝජිත ආයතන හරහා පමණක් අවශ්‍ය තොරතුරු සහ සහාය ලබා ගන්නා ලෙස ශ්‍රී ලංකාවේ ලිතුවේනියා ජනරජයේ කොන්සල් කාර්යාලයෙන් දැනුම් දෙනවා කියලා මේ විදිහට සඳහන් කරලා තියෙනවා.

0: 89.3 Supreme Radio.
1: හපනින් එවිනින් ඩ්‍රයිව් එක
2: ලීඩ් කරන
3: ඔබ ඉන්නේ කොහෙද කියලා
1: වරු කියනවා. ඉතින් ඒ වartifactId උගලට වරු කියන්න බෑනේ.
4: බොනි කර තරුවක් තමත් බොනි කර තරුවක්
1: back to back සින්දු අහන්න.
5: Let's go.
0: Every weekday at 4 p.m. Dimpotto with Ashi Ali. The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
6: දැන් ඔන්න අපි යනවා ATM එකට. අපිට තේරෙනවා නිකන් සල්ලි අරන් නිකන් එන මිනිස්සු නිකන් රවාගෙන යනවා නේද නිකුණිය. හිනාවයක් නැහැ මූණ වලනේ.
1: නෑ නෑ නෑ.
6: ලොකු බයකින් ටෙන්ෂන් එකකින්. අනේ මගේ මේ සල්ලි ටික දුර්ලා ගයි වගේ එකකින් තමයි එළියට එන්න සමහර එනකොට. අර PIN number එක එන්ටර් කරන්න නිකුණ නිකන් රටක න්‍යෂ්ටික කේතයක් එන්ටර් කරන වගේ එකකින් තමයි එන්ටර් කරන්නේ නේද? දැන් කොහොමත් සමස්ත එකතර ගත්තාම මෙතන බයමනේ අපිට ඇති වෙන්නේ. අපේ මොළයේ ඇමිග්ඩලා කියන කොටසෙන් තමයි මේක පාලනය කරනවා කියලා කියන්නේ. අපේ මොළයේ තියෙන ප්‍රධාන පාලන මධ්‍යස්ථාන විදියට මේ ඇමිග්ඩලා කියන කොටස ක්‍රියාත්මක වෙනවා. අපිට ෂණිකව ක්‍රියාත්මක වෙන්න, අපිට පලා යන්න, අපිට හැංගෙන්න, මේ වගේ අර හැංගීම් උද්දීපනය කරගන්න ලොකු දායකත්වයක් ලබා දෙන්නේ මේ කොටසෙන් කියලා තමයි කියන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show. සතියන්තයේ ගෙදරින්න ඔයා වෙනුවෙන්
1: සතිය පුරාවට රටේ ලෝකෙ සිද්ධ වුණ දේවල් දැනගන්න,
0: ඇවිදින්න යන්න, හොඳ හොඳ ලොකේෂන් දැනගන්න,
1: ඔයාට දිනන වෙන්න පුංචි පුංචි දේවල් දැනගන්න,
0: ඇයි තව රටේ ලෝකෙ සිද්ධ වෙන ක්‍රීඩා තොරතුරු දැනගන්න.
1: ඒ විතරක් නෙවෙයි, එක දිගට එක පෙළට ඔයා කැමතිම සින්දු අහන්න. සිංහල සින්දු විතරද? නෑ නෑ, ඉරිද හවස එකේ ඉඳන් හින්න සින්දු පය දෙකක් අහන්න.
0: 89.1 මේ ඔක්කොටම සුප්‍රීම් රේඩියෝ එන්ලස් වීකෙන්ඩ් අහන්න.
7: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: 89.3 සුප්‍රීම් රේඩියෝ
1: මහජන සම්පත කියලා කියන්නේ එදා ඉඳන් අද දක්වාම හරි විශේෂ සම්පතක් නේ හසිත.
2: අනිවාර්යෙන් දශක ගණනාවක් තිස්සේ මේ සුවිශේෂී කෙනා කවුද? ජාතික ලොතරැයි මණ්ඩලය අපිත් එක්ක නිරන්තරයෙන්ම එකතු වෙලා ඉන්නවා. ඉතින් මහජන සම්පත තුළින් ඔවුන් අපිට ගොඩාක් වාසනාව කියන දේ අපේ ජීවිතයට ළඟා කරලා දුන්නා.
1: අනිවාර්යෙන්ම ඉතින් දැන් මහජන සම්පත ගැන කතා කරනකොට අපි මේ දවස්වල අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ තව සම්පතක් ඉනෝ. ඒ තමයි මහජන සම්පත තුලින් බිහි වෙන අද සම්පත ලොතරැයි. ඉතින් මහජන සම්පත දිනුම් වාරයෙන් තෝරා ගන්න ලද ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානක හතර ගැලපීමෙන් තමයි අද සම්පත ජයග්‍රහකින් තෝරගන්නේ. ඒ අනුව ඉංග්‍රීසි අක්ෂරය සහ අවසානක හතර ගැලපීමෙන් රුපියල් 250,000ක මුදල් තෑගි තුවාට දිනා ගන්න පුළුවන්. අවසානක හතර ගැලපීමෙන් රුපියල් 50,000ක මුදල් තෑගි තුවාට දැන් අද සම්පතින් දිනා ගන්න පුළුවන්.
2: ඒ විතරක් නෙවෙයි, අවසාන අංක 3 ගැලපීමෙන් රුපියල් 4,000ක මුදල් තෑගිවා දිනා ගන්නකොට අනෙකුත් සෙසු ත්‍යාග සමගින් හද සම්පත ලොතරැයි පතරා ඔයාට වැඩි වැඩියෙන් ත්‍යාග දිනා ගන්න හැකියාවක් තියෙනවා. මේ මතක් කරන්නේ අද වියතමට ගැලපෙනම අද සම්පත ලොතරැයි පත් වැඩි වැඩියෙන් මිලදී ගන්න කියලා. ඔයාගේ එදිනදා ජීවිතයේදී ඇතිවන වියදම් ඔයාට කවර් කරගන්න හැකියාවක් තියෙනවා අද සම්පත ලොතරැයි පත් හරහා මේ ත්‍යාග දිනා ගත්තොත්. එහෙම විශේෂයෙන් මතක තියා ගන්න, ජීවිතයේ සිහිනයට වාසනාව ආශිර්වාදෙන් නිරන්තරයෙන්ම ඔයාලඟට අරගෙන ඉන්නේ වෙනක අවුරුත් නෙවෙයි ජාතික ලොතරැයි මණ්ඩලය කියලා.

0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ
1: වාර්තා පිට වාර්තා තමයි කෝටි 8 NLB තනට තහනේ ලොතරැයි රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක් වන්
2: අයියෝ හීනයක්ද දැක්කේ අපරාදේ
3: මම බොහොම බය වුණා මටි පලක පාවුණා
4: ඒ ඒ මොකද මේ කෑ ගහන්නේ
2: ඉවරයි අද
4: අහ කවද දැක්ක හීනේ මගේ
3: සුදු නෝනේ අලි වැඩේ මේ මන
4: පොවද බුදුමවක හිතට දැනෙන සිංහහන්න සතිය දවස් පහේම දවල් එකට
5: සින්දු කපේ විත් නිමේෂා නිමේෂා
6: ඩෙංගු මාරාන්තිකයි දැනුවත් වී වලකනමු
7: මදුරුවන් දෂ්ට කිරීමෙන් වැළකීමට මදුරු විකර්ෂක වර්ග මදුරු දැල් හැකි අයුරින් භාවිතා කරන්න
6: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි සුප්‍රීම් රේඩියෝ මේක සුපිරියක්

0: ප්‍රීම් රේඩියෝ
1: ජීවිතේ වෙනසක් හොයන ඔබට
2: ඉවතරනේ මේ පෘථිවියට අමතර හිතන්න පුතව කොහෙද
3: හිතට ශක්තිය
1: සිරුරට සුවය
4: ඇති වෙන්න නිකන් ඇති වෙන්න ජානන හේතු බලපාන
3: ලස්සනට ඉන්න අලුත් රහස්
2: සමහර අය කියන්නේ කැමති ෆැන්සි කලර්ස් වලට සමහර අය රිච්
1: කලර්ස් ගුණ පිළිකෑම
5: යාපොඩි රෙසිපි තියෙනවා එතකොට උදෑසන ආහාරයට
3: මේ හැමදේම එකම තැනකින් දැනගන්න
1: ජීවිතේ ලස්සන කරන හොඳම තැන
3: සුප්‍රීම් ලයිෆ්ස්ටයිල් විත් මනීෂා සතිය දවස් පහේම උදේ ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතරක් මිනිස්සු කලබල නැතුවම වටුණා.
6: The welcome show.
7: I burn subodasana kavala udasana hala.
6: Supreme Radio the welcome show.
3: Satya davas pahema ude hatata.
6: The welcome show.
7: Anugrahaya.
8: Vartha pita vartha tabene koti ate NLV tanade tahane loturaiye rupiyal koti 13.98 ikma u davanta supiritya ga laba dibin rate sangvardhaneta davanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani dahane veladigena obat kotipatiye kuwan.
9: Mentol hisarathaya una sempratishyawa angapata වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි
10: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ

0: 89.1 89.3 Supreme Radio
1: Dream Night
2: Anugrahaya
3: වාර්තාපිට වාර්තා තමයි කෝටි 8 NLB තනඩ තහනේ ලොතරැයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත් ධන සම්පත තන නිදහනේ විලදීගෙන

89.1 තුන සුප්‍රීම් රේඩියෝ අහසේ දිලේ පොළොවේ බලේ කොතනක් ඇහේ

0: නවයයි එකෙන් අසු නවයයි තුනෙන් සුප්‍රීම් රේඩියෝ
1: ජීවිතේට සිහින තියෙනවා. NLB කියන්නේ ඒ සිහින සැබෑ කරන වාසනාවට කියන තවත් නමක්. මේ මහජන සම්පත ලොතරැයියෙන් රුපියල් කෝටි දෙක හමාරක ප්‍රථම ත්‍යාගයේ දිනාගත් වාසනාවන්තයා කුරුණෑගල සුමනපාල මහතා.
2: මට මාසයක් දෙකක් ඇතුළත මහජන සම්පතේ රුපියල් ලක්ෂයක ත්‍යාගය මුදලකුත්, ඒ වගේම ප්‍රථම ත්‍යාගය කෝටි දෙක හමාරක. ඉතින් ගොඩක් සතුටුයි. ඉතින් ගොඩක් විශ්වාස කරනවා ඉදිරියටත් ඒ වගේම මම ඒක අත්තරින්නේ. හැමදාම ටිකට් 500ක් ගන්නවා. ප්‍රතිඵලයක් ඇත්තටම තියෙනවා, විශ්වාසකුත් තියෙනවා. ඉතින් ඒ විශ්වාසයක් තියාගෙන ගන්න තරුණ පරම්පරාවට කියන්නේ අර මට මේක ඇදෙයිද නැද්ද කියලා හිතන්නේ නැතුව විශ්වාසයක් තියාගෙන මට යම් කිසි දවසක ඇදෙයි. අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඒ ලැබෙන මුදල මම ව්‍යාපාර කටයුතු වලට යොදවලා වැඩි දියුණු කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය NLB. ලෝකය තවත් දවසකට අවදි වුණා. ලක්ෂ ගානක වතුර කේතල් රත් වෙන්න පටන් ගත්තා. උදේට හදපු තේ කෝප්ප එක උගුරට හිස් වුණා. කලබලෙන් හැමදේම පටන් ගන්න උදෑසන එක දෙයකට විතර මිනිස්සු කලබල නැතුවම වටුණා.
3: The welcome show.
4: I work for the Sanakavala Udaysan Hatta.
3: Supreme Radio, the welcome show.
1: Satya Davas Pahima, Uday Hatata.
3: The welcome show.
4: Anugrahaya.
5: Vartha Pita Vartha, Tamini Koti Ate, NLB, Tanaritahane, Lutrayi, Rupyal Koti, Dahatun, Name, Ata, Ikmavu, Devanta, Supirithi, Agalabadi, Min, Rathe, Sangvardhaneta, Devanta, Shaktiak, Vimin, Obad, Dinava, Ratat, Dinavana, Jatiya, Mahatana, Sampata, Tanaritahane, Viladigen, Obad, Koti, Kutiyaku, Wan.
6: Ravina Takshanayin. නියම බරට සරිලන ගණකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා.
7: මෙල්වා එක ලංකාවේ එක, අපේම එක.
8: ලොව සුන්දරතම පාරාදීසේ.
9: මන බැඳුණු ඇසේ නොගැටුණු තන් සොයා උතුම් යම් සත්‍යයක්.
8: Travel with Supreme.
9: සතියේ දවස් පහේම
4: The Welcome Show අහන්න.
10: සතියන්තයේ ගෙදරින්න ඔයා වෙනුවෙන්
9: සතිය පුරාවට රටේ ලෝකෙ සිද්ධවන දේවල් දැනගන්න,
10: ඇවිදින්න යන්න, හොඳ හොඳ ලොකේෂන් දැනගන්න,
9: ඔයාට දිනන වෙන්න පුංචි පුංචි දේවල් දැනගන්න,
10: ඇයි තව රටේ ලෝකෙ සිද්ධ වෙන ක්‍රීඩා තොරතුරු දැනගන්න.
9: ඒ විතරක් නෙවෙයි, එක දිගට එක පෙළට ඔයා කැමතින සින්දු අහන්න.
4: සිංහල සින්දු විතරද?
9: නෑ නෑ, ඉරිද හවස එකේ ඉඳන් හින්න සින්දු පය දෙකක් අහන්න.
10: මේ ඔක්කොටම සුප්‍රීම් රේඩියෝ එන්ලස් වීකෙන්ඩ් අහන්න.
11: 89.1 89.3 දිවයින පුරා සිසාරා.

0: ස්ප්‍රීම් රේඩියෝ
1: ලිතුවේනියාවේ රැකියාව කරන් දෙන්නම් කිව්වද? ටුවරිස්ට් වීසාකකින් ඇවිත් රස්සාවක් හොයාගමු කිව්වද? සල්ලි හෙට එවුවහම හරි, සල්ලි දුන්නහම හරි වැඩේ කරලා දෙන්නම් කිව්වද?
2: කරුණාකර මෙවන් වංචාවන්ට හසුනවන්න, ඔබේ මුදලත් ජීවිතයත් අනතුරෙන් නොහැලන්න, සෑම විටම විධිමත් ක්‍රමවේදයන්ට අනුව පමණක්ම විදේශගත වන්න. මෙම විශේෂ නිවේදනය ශ්‍රී ලංකාවේ ලිතුවේනියානු කොන්සල් කාර්යාලයේනි. හැපනින් ඊවනින් ඩ්‍රයිව් එක
3: ලීඩ් කරන
4: ඔබ ඉන්නේ කොහෙද කියලා
5: බොරු කියනවා. ඉතින් ඒ මාත් උඹලට බොරු කියන්න බෑනේ.
2: Back to back, Sindhu Ahanna.
6: Let's go.
7: Every weekday at 4 p.m. in Port Town with Ashi Ali.
8: Dengu Marantikai. Denuvatvi Valakalamo.
2: සෞඛ්‍යවාත්‍යංශය විසින් නිර්දේශිත ප්‍රතිකාර හැර අනවසර වෙනත් අත්බෙහෙත් වර්ග භාවිතයට ගැනීමෙන් වළකින්න. ඩෙංගු රෝගයේදී රුධිර පට්ටිකා යනු රෝගය තක්සේරු කිරීමේදී සලකා බලන එක් සාධකයක් පමණක් බව කරුණාවෙන් සලකන්න.
8: මෙය සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පණිවිඩයකි.
0: 89.1 89.3 Supreme Radio.
9: Supreme Radio. Make a superior.

0: 89.1 සුප්‍රීම් රේඩියෝ The Welcome Show. ඇහෙන අහන කතා අතර රස කතා ඇහෙන පෑ තුන.
1: දැන් ඔන්න අපි යනවා ATM එකට. අපිට තේරෙනවා නිකන් සල්ලි අරන් නිකන් එන මිනිස්සු නිකන් රවාගෙන යනවා නේද නිකුණිය. හිනාවයක් නැහැ මූණ වලනේ.
2: නෑ නෑ නෑ.
1: ලොකු බයකින් ටෙන්ෂන් එකකින්. අනේ මගේ මේ සල්ලි ටික දුර්ලා ගයි වගේ එකකින් තමයි එළියට එන්න සමහර අය එනකොට. අර PIN number එක එන්ටර් කරන්න නිකුණ නිකන් රටක න්‍යෂ්ටික කේතයක් එන්ටර් කරනවා වගේ එකකින් තමයි එන්ටර් කරන්නේ නේද? දැන් කොහොමත් සමස්ත එකතර ගත්තාම මෙතන බයමනේ අපිට ඇති වෙන්නේ. අපේ මොළයේ ඇමිග්ඩලා කියන කොටසෙන් තමයි මේක පාලනය කරනවා කියලා කියන්නේ. අපේ මොළයේ තියෙන ප්‍රධාන පාලන මධ්‍යස්ථානය විදියට මේ ඇමිග්ඩලා කියන කොටස ක්‍රියාත්මක වෙනවා. අපිට ෂණිකව ක්‍රියාත්මක වෙන්න, අපිට පලා යන්න, අපිට හැංගෙන්න, මේ වගේ අර හැංගීම් උද්දීපනය කරගන්න ලොකු දායකත්වයක් ලබා දෙන්නේ මේ කොටසෙන් කියලා තමයි කියන්නේ.
0: මේ වගේ කතා අහන්න සතියේ දිනවල උදේ 7ට The Welcome Show.
2: බලන්නකෝ අනේ, අපේ ළමයට හරි ලස්සනට සින්දු කතන්දර කියන්න පුළුවන්. හැබැයි ඉතින් ඒවට තැනක් නැහනේ.
3: ඇයි අනේ, සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩක් උදෑසන තියෙන්නේ.
4: අපිට ජපාන් ඉගෙන ගන්නත් පුළුවන්. ලස්සන ලස්සන කතන්දර අහන්න පුළුවන්නේ.
0: හැඩකාර දඟකාර පොඩිත්තු වෙනුවෙන්මයි.
4: මේ ඔක්කොටම සතියේ දින පහම උදේ 6 ඉඳන් 7 වෙනකන් සුප්‍රීම් රේඩියෝ පොඩ්ඩන්ගේ උදෑසන අහන්න ඕනේ.
0: 89.1 89.3 සුප්‍රීම් රේඩියෝ.

89.1 89.3 Supreme Radio.

0: 89.1
1: සුප්‍රීම් රේඩියෝ
0: මගේ හඬ මගේ රටේ.

89.1 සුප්‍රීම් රේඩියෝ. ආසෙත් දිලේ පොළොවේ බලේ.

89.1 89.3 Supreme Radio.